0: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත් ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
1: Station sponsor.
2: The World at Night on your local station, Plenty Valley FM. On your local station, 88.6 Plenty Valley FM, The World at Night.

0: ලක්මිහිර ගෙනෙන ස්ථාර සංග්‍රහය පවන මුදුලෙසින් සනාවට රනුස්සරින් විදවන්න යුක්තියට ඉඩවෙන්නට ශක්තියෙන් හබායන්ත පවන පවන
1: අයිබෝවන් සුපුරුදු පරිදි ලක්මිහිරෙන් අදත් ඔබ සමග එකතු වෙනවා පුරා පෑ හොර දෙකක් ගත කරන්නට. පහුගිය සතිය අපිට බොහොමත්ම දුක්බර සතියක්. ලංකාවේ අග්‍රගන්න ගායිකාවක් වූ නන්දා මාලිනී, ඒ වගේම ගෙහේ පද රචකයෙකු වූ පූජ්‍ය රඹුකර්ණ සිද්ධාර්ථ හිමි, මේ දෙදෙනාගේම අභාවය අපිට විශාල හිඩසක් සංගීත ලෝකයේ ඇති කරලා තිනෝ. ලක්මිහිර ඒ ගැන කනගාටු වෙනවා, අපේ කනගාටුව ඔවුන්ගේ පවුල්වලට, ඒ වගේම ඔවුන් ගැන දුක් වෙන සියලු දෙනා වෙතම පුද කර සිටිනවා. රැඳී සිටින මේ හොරා දෙක අපිත් සමග අපි විශාල වැඩසටහන් ප්‍රමාණයක් අද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

0: ите нандамални ген сангитет нандамални ги падерачне рамбуккана сиддарта хими атерма сан рамбуккана хамдуру ලියපු ගීත නන්දමාලනී ගායලා තින්නේ දෙකක් විතරයි මේ එයින් එක ගීතයක් කොහොම හරි එක ඒ විදිහට සිද්ධ වෙලා තිනෝ ඉතින් පසුගිය සතියේ ශ්‍රී ලාංකිකයන්ට විශේෂයෙන්ම සිංහල ගීත කලාවට ඇලුම් කරන රසිකයන්ට දුක්බර සතියක් පුරා දශක 7කට වඩා සිංහල සුභාවිත ගීතයේ අග්‍රගණ්‍ය ගායිකාව වූ නන්දමාලනී අප අතරින් වෙන්වීම කලාලෝව හිඩසක් ඇති කරා ඒ හිඩස පිරීමට පුළුවන් ගායිකාවක් බිහිවීම ගැන සැක සහිතයි ඇය අපිට ගීත ගැයූ ගායිකාවක් අපි වෙනුවෙන් ගීත ගැයූ ගායිකාවක් ඇය අපේ හඬ සමහර විට අප සමහර විට අප හඬ නගන්නට බිය වූ අපේ හඬ වේදිකාවේ බය නැතුව අදීනව ගැයූ ගායිකාවක් කුඩා දැරියක් වූ බුදුසාදුට පිදෙන සමන් මලක් වෙන්නට පැත් වූ ඇය රට වෙනුවෙන් මියගිය වීරයන්ගේ මලගමට යන මහජනතාවගේ පායට පෑගෙන මල් මලක් වීමට පැතුවාය. බතක් නොඉඳින පැලක බතක් වන්නට වියලි බිම් තෙත් කරන්නට ගිගුම් දී වසින් වැසි වසින්නට සිතුවාය. දෙතිස් වදේ දී පරාදැමූ එක් පුතෙක් වෙනුවට දහස් ගණම් පුතුන් බිහිවෙන්නේ යැයි පැතුූ ඇය අරගල භූමියේ ඒ දහස් ගණම් පුතුන්ට දුවරුන්ට ගී ගැවයාය. සාමාන්‍යයෙන් ලක් මිහිර වැඩසටහන ගීත තෝරණ එක අසීරු කටයුත්තක්. අපි බොහොම කල්පනාවෙන් තමයි මේ ගීත තෝරන්නේ. ඒත් අද ගීත තෝරන්නේ නැතුව නන්දාමාලනීගේ ගීත ඇතුළත් CD පටි විතරක් අරගෙන ඇවිත් ලක්මිහිර වෙනුවෙන් පුළුවන් තරම් ඇයගේ ගීත වාදනය කිරීමට අද දවස වෙන් කිරීමට අප තීරණය කරා. ඇය වසන්තයේ මෙන්ම හේමන්තයේදීත් ගී ගැව සාලිය.
1: ඔව් ඔව් ඇත්තරම මේ නන්දක්ක ගැන කතා කරන්න මං හිතනවා අපිට කතා කරන සුවිශේෂ දේවල් තියෙනවා. නන්දා මාලනී කියන චරිතය මිනිස්සු කතා කරනවා මේ විශේෂයෙන් මාත් අපිත් සමග මේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරපු සමහර කට්ටිය මට කියලා තියෙනවා මේ ජනතා නන්දා මාලනී කරලා තියෙන්නේ මේ අපේ වේදනාවෙන් අපේ ශක්තියෙන් අපේ හදවත්වල ගිගුම් දෙන කම්පණයෙන් සල්ලි හම්බ කරන එක කියලා. ඇත්තටම මම ඒක එකඟ නැහැ. නන්දාමාලනීගේ ඉතිහාසය ගත්තාම 1977 ඉඳන් 1900 අද වෙනකන් නන්දාමාලනීගේ ඉතිහාසය තුල ගත්තාම ඇස් නිරන්තරයෙන් උත්සාහ කළේ ඈ කිවිඳියක් විදියට ඈ ගායිකාවක් විදියට ඈගේ සුවර තනු රටාවෙන් ලාංකීය ජනතාවගේ හදමඩලු තුල තෙරපෙන ඒ වේදනා සන්තාපය ඔවුන්ගේ ජීවිතවලට මුසු කරලා ඒ තුලින් ඔවුන්ට වින්දනය දීලා ඒ වින්දනාත්මක අත්දැකීම් තුලින් ඔවුන්ට හිතන්න යමක් එකතු කරපු එක නන්දගේ ජීවිතවලින් කෙරුවේ. ඇත්තරම අර නන්දමාලනීගේ අර ගීතයේ අන්න කතරගම යන ගීතයේ මම හිතන රංජිත් ඒක තෝරලා ගත්තොත් ඒක හොඳයි. පානම් පත්තුවේ ඩිංගිරි අම්මා කියන ගීතය. ඊට අමතරව නන්දමාලනීගේ විවිධ ගීත කාණ්ඩ තියෙනවා. මේ ගීත කාණ්ඩ එකිනෙක මේ මං අහන්නේ මේ 1988 89 ගායනා කරපු ගීතනේ මේ කෙනෙක් ගැන විවේචනයක් හෝ විචාරයක් කිසියම් වූ පුද්ගලයෙක් කරනකොට ඒ විචාරය තුළ හෝ විවේචනය තුළ සිද්ධ විය යුත්තේ ඒ ගායිකා හෝ ගායිකියාව කරන ලද පරිච්ඡේදාත්මක ගීත කාණ්ඩවල විවේචනයක් හෝ විචාරයක් නෙවෙයි. ඇගේ ජීවිත කතාව තුළ ඈ කිවිඳියක් විදියට ගායිකාවක් විදියට ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකික මාතාවක් විදියට ලාංකීය ජනතාවට ඇගේ ගීත සමුච්චය තුලින් කරන ලද සමස්ත විග්‍රහයේ කැඩවතක් තමයි මේ රටේ ජනතාව ගත යුත්තේ. පැහැදිලියම සුපිරි ගණේ ලාංකීය ජනතාවට ආත්මීය වින්දනයක් දුන්නේ ආත්මීය ශක්තියක් දුන්නේ ලාංකීය ජනතාවගේ ජීවිතවල පන්නරයක් ශක්තියක් ධෛර්යයක් දීලා ලාංකීය ජනතාවට හිතන්න හෙටක් නිර්මාණය කරපු ගායිකාවක්. ඒක ඇත්තටම සුමිරි වින්දනය තුලින් අපට ඒ ගීතයක් අහනකොට මේ ගීතයෙන් ලැබෙන සංගීත කාණ්ඩවලින් ලැබෙන එහෙම නැත්නම් ගායන රිද්ම රටාවෙන් ලැබෙන ගායනයෙන් ලැබෙන වින්දනයට වඩා ඒ ගීතය අහලා ඉවරනකොට අපේ ජීවිතවලට යමක් එකතු වෙනවා නම් ඒක තමයි ගායිකාවක් හෝ ගායිකාවකගේ තියෙන යුගයේ කාර්යය හෝ කලාවේ තියෙන කලා රසය රසය. ඒතුලින් තමයි නිර්මාණකරුවෝ බිහි වෙන්නේ. ඒතුලින් තමයි දේශපාලකයෝ බිහි වෙන්නේ. ඒතුලින් තමයි රාජ්‍ය නායකයෝ බිහි වෙන්නේ. මෙන්න මේ මේ මේ හද හෘද ස්පන්දනය නන්දා මාලනී බොහෝම ලස්සනට ලාංකේය ගීත කලාවට මුසු කළා. ඒක ඇත්තටම නන්දා මාලනී ගැන කියන්න ඕන නම් කියන්න පුළුවන් පැය ගණන් අපිට කතා කරන්න පුළුවන්. ඒ තරම් ජීවිතවලට ආත්මීය වින්දනයක් ආත්මීය ශක්තියක් දුන්නේ ගායිකාවක්. ඇත්තටම මම ඇත්තටම මං හිතනවා අපේ දහස්වරක් ජනතාව ටයර් සෑවල මියදුනා. ඒ මියදෙනකොට ඒ නන්දා මාලනී කියපු ගීත මම දන්නවා. ඒ ගීත කියේ කියේ තමයි ඒ සහෝදරයෝ මැරුණේ. ඉතින් ඒතකොට ඒ මේ මරණය උරුමයි. මරණය දකුණු ඇමරිකාවෙත් අරගලයේදී ධනේශ්වර ක්‍රමයට විරුද්ධ කරන අරගලයේදී දහස් සංඛ්‍යාත ජනතාවක් මියදුනා. ඒත් එක්කම අපි කවුරුත් දන්නවා ඉන්දුනීසියාවේ සුහර්තෝ දහස් ගණන් මිනිස්සු මෙරුවා, ෆිනෝච මෙරුවා දහස් ගණන් අහිංසක මිනිස්සු. ඒ මිනිස්සු මැරුවේ මේ නන්දා මාලනී වගේ මිනිස්සු ගීත ගයලත් නොවෙන්නත් පුළුවන්. ඒත් අපේ රටේ මිනිස්සුන්ට ආත්මීය ශක්තිය, වින්දනය, ධෛර්යය සියල්ල දුන්නේ නන්දා අක්කා. මේ නන්දා අක්කාව අමතක කරන්න මං හිතන්නේ මිනිස්සු විදියට, මනුස්ස හදවතක් තියෙන මිනිස්සු විදියට අපිට කවුරුත් නන්දා අක්කාව අමතක කරන්න පුළුවන් කියලා. ඒ නන්දා අක්කට ඒ අපේ උත්තමාචාර්ය, අපේ උත්තම ගෞරවය. උත්තමාචාර්ය කියන එක එක විදිහට මිනිස්සු වර්ගීකරණය කරන එක එක විදිහට මිනිස්සු ඒ ගැන කතාන්දර කියනවා. උත්තම ආචාර්ය අපි විරණමිය යුතුයි. එතුමියට මම සුභ ගමන් ප්‍රාර්ථනා කරා. ඒත් එක්කම සිද්ධාර්ථ හාමුදුරුව, මම ගංගාරාමේ මගේ මේ හයි ඩිප්ලෝමා ඉංග්‍රීසි කෝස් එක කරන කාලේ මේ සිද්ධාර්ථ හාමුදුරුව මම දකිනවා. ඇත්තටම අර බුදුවරයෙක්ගේ තියෙන අර තේජානුවිත බව එතුමාගේ තිබ්බා. ඒ උන්වහන්සේ කුළුපග උන්නේ, හිතවත් උන්නේ, හැම කෙනෙක් එක්කම විහිළු තාලු කළේ නැහැ. නමුත් ඒ උන්වහන්සේගේ හදවත් මුහුණ තුළ රැඳුණු ඒ දයාව, කරුණාව ඒ අපිට මහා ලොකු ශක්තියක් වුණා. ඒ කාලෙත් අර නන් මේ අපි අසරණ වෙලා වගේ කියන ගීතය මම අහලා තියෙනවා. මං හිතනවා මං නිවැරදි කියලා, මං වැරදි නැහැ කියලා මං හිතනවා. ඒ එතකොට ඒ රමුක්කන සිද්ධාර්ථ හාමුදුරුව ගැන එතකොට අපි තුළ චිත්‍රයක් මැවිලා තිබ්බේ. උන්වහන්සේ එනකොට පන්තිවල ළමයි ඔක්කොම නැගිටිනවා, මොනෝම් පන්තියක හිටියත්. ඒ මුළු ගංගාරමේ පුරාම මේ තිබ්බේ විනය, දැඩි විනය, හික්මීම සහ මේ සාන්ත බව උන්වහන්සේ තමයි නිර්මාණය කෙරුවේ. ඒ ගංගාරාමේ තුල විතරයි මට උන්වහන්සේගේ අධ්‍යක්ීම් දකින්නේ. ඒත් එක්කම නන්දක්කගේ මේ සත්‍ය ගීතයේ කෑගලට ගෙනාවු එක මිනිහෙක් විදිහට තමයි මම ඉතිහාසෙට එකතු වෙනවා. කෑගලට පළමු වතාවට කියන්නේ මං හිතන්නේ යස් පළමු වතාවට කෑගලට සත්‍ය ගීතේ ගෙනාවු මම තමයි. ඉතින් මේ මම ආඩම්බර වෙනවා මගේ ජීවිතය ගැන. ඉතින් අසන්නෙනි අපි මිනිස්සු විදියට එතුමියට අපේ ගෞරව පූර්ව ආචාර්ය පුරුණමමු. ඉතින් අපි සුභ ගමන් කියලා දෙදෙනාටම ප්‍රාර්ථනා කරලා අනිත් වැඩසටහනට යනවා.

ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතතකත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත්

රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරන්ගේ ගීතයක් තමයි මේක අපි බොහොම ජනප්‍රිය ගීතයක් අපි නිතරම අහන ගීතයක් මේක රඹුකර හාමුදුරන්ගේ ගීත බොහෝ වෙලාවට තියෙන්නේ බෞද්ධ දර්ශනය බෞද්ධ දර්ශනයෙන් ලබාගත් හික්මීමක් සමග තමයි ඔහුගේ වැඩිපුරම ගීත තේමාවන් තියෙන්නේ තමන් ඇසුරු කරන බෞද්ධ භික්ෂුන් වහන්සේලා දේශනා කරන බණ රටට පළක් වෙලා නැති බව තමයි ඒ ගීතයෙන් කියන්නේ ඒ එහෙම කියන්න අදීන බවක් උන්වහන්සේට තිබුණා බණ කීම වෙනුවට ගීතය තෝරාගත් රඹුක්කන හාමුදුරන්ගේ ගීතවල ඉතා දැඩි කැඹුරක් අපිව ස්පර්ශ කරා බණ කියන රටක් බණ අහන රටක් යුද බිමක් වීම ගැන උන්වහන්සේ ප්‍රශ්න කරන ගමන් බුදුන්ගෙන් බණ අසා නිවන් නොදකින මිනිසුන් ගැන ඔවු ලිව්වා අපි අසරණ වෙච්ච අවස්ථාවන් පෙන්වා දී ගීලි උන්වහන්සේ අවුවට වැස්සට යට නොවී දිරියෙන් ජීවිතය ගොඩනගෙන උදාර මිනිසුන්ගේ ඇගෙවීමටත් පසුබට වුණේ නැහැ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවොත් නන්දා මාලිනීත්ගේ අභාවයන් අපිට ඇතිකරපු විශාල හිඩස අද දවස පුරාම ලක්මිහිර තුළින් ඔබට දකින්න ලැබෙන පුළුවන් අපි මේ වෙලාවේදී කල්පනා කරන්නේ නිරන්තරයෙන්ම මේ ගීතවල තියෙන රසයන් ඔබට අරගෙන එන්න

0: ஐபோவன் சுப சந்தேவக் எஃப்எம் அசுவட்டை தசுமாய லக்மீர ஆஸ்திரேலியானு தேசிய பிரவருத்தி சமகின் மாம ரோஷான் மேதுகுல சூரிய விக்டோரியா ராஜ்வே மகஜன முதல் வேதம் கிரணா கவரிய பிலிமந்தவ ஜனதாவட்டு லவாதின துரு துரு வடாத் பெஹதில் சா வினிவிதுபாவேன் யுதுவ எதிர்பார்த்து கிளியது பாவட்டு பார்லமேந்து கமிட்டுவாக்க நிர்தேஷ் கருத்து வினவா Public Accounts and Estimate Committee visin visai visi haya visi hata ayavaya asmeetu sambandhin idiripat kala vaarthave nirdesha 30k saha soya ganim 79k athurath kara thibenawa rajya sarasum kirna itikirim saha karyakshamata wedasatahana magin kopamana mudalak itirik wimata balaporuthu wanneida saha ewa sidukirana aakarya ayavaya idiripat karana awasthawaidima janathawata pahedili kaliyutu bawatai committee pawasanne එබැවින් සැබෑවටම ලබාගත් ඉතිරි කිරීම් කොපමණද ඒවා ලබාගත්තේ කෙසේද සහ එමගින් රජයේ සේවාවන්ට ඇති වූ බලපෑම මොනවාද යන වාර්ෂික වාර්තාවල සඳහන් කළ යුතු බවත් නිර්දේශ වනවා. මේ අතරේ වික්ටෝරියා රජයේ 2025-26 වසරේදී ඩොලර් මිලියන 727ක මෙහෙයුම් අතිරික්තයක් ලබා ගන්නු ඇතැයි අපේක්ෂා කරන අතර ඉදිරි වසර කිහිපය තුළ එය ඩොලර් බිලියන 2කට ආසන්න වනු ඇතැයි සඳහන්. කෙසේ වෙතත් ඔබික්ටෝරියා ප්‍රාන්තයේ ශුද්ධ ණය 2026-27 වසරේ ඩොලර් බිලියන 175 සිට 2029-30 වන විට ඩොලර් බිලියන 199.3 දක්වා ඉහළ යනු ඇතැයි වාර්තාව පෙන්වා දෙනවා. ගෝලිය අර්බුදය සහ ඉහළ තෙල් මිලාමුයි උද්ධමන පීඩනයක් පැවතියත් ශක්තිමත් රැකියා වෙළඳපොළ සහ පෞද්ගලිකාංශයේ ඉල්ලීම හේතුවෙන් වික්ටෝරියා ආර්ථිකය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි කමිටුව සඳහන් කරන්නේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ හෙවත් ICC ආයතනය බිඳ දැමීමට ට්‍රම්ප් පරිපාලනය ගෙනවෙන වැඩපිළිවෙළ පිළිබඳව ඔස්ට්‍රේලියානු නිලධාරීන් දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා. ඇමරිකාව ICC සභාපති ටොමොකෝ අකිනිසල් ජ්‍යෙෂ්ඨ නීතිච්ච ඇබර්සුලි සේස් ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුට සම්බාධක පනවා තිබෙනවා. ICC වෙත ලබා දෙන අරමුදල් සහ සහභාගිත්වය නතර කරමින් තම වැඩපිළිවෙළට එක්වන ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ අනෙකුත් රටවලින් ඉල්ලා තිබුණා. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව එම ඉල්ලීමට එකඟ නොවන බවයි විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙන්නේ. ICC සහ එහි නිලධාරීන්ට සම්බාධක පැනවීමට තමන් සහය නොදක්වන බවත් අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා. ICC ආරම්භක සමාජචුකකු වන ඔස්ට්‍රේලියාව සමූහ ඝාතන යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීම සඳහා එහි කාර්යභාරයට දීර්ඝකාලීනව සහය ලබා දී තිබෙනවා. අනාගත ඇමරිකානු සම්බාධකවලට ලක්විය හැකි ICC සේවය කරන ඔස්ට්‍රේලියානුවන් සමගද ෆෙඩරල් රාජ්‍ය සම්බන්ධතා පවත්වාගෙන යන බවයි වාර්තා වන්නේ. ඔස්ට්‍රේලියාවේ වන් නේෂන් පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පක්ෂය තුළම මතභේදයක් ඇතිව තිබෙනවා. පක්ෂයේ මන්ත්‍රී ඩේවිඩ් ෆාලි පවසන්නේ වාර්ෂිකව රටට පැමිණෙන සංක්‍රමණගේ සංඛ්‍යාව 130,000 ලෙස සීමා කළත් අත්‍යවශ්‍ය රැකියා සඳහා තවත් ලක්ෂයක පමණ ගෙන්වීමට ඉඩ තිබිය යුතු බවයි. ඒ අනුව සමස්ත සංඛ්‍යාව 230,000කට ආසන්න විය හැකි අතර එය පක්ෂයේ නිල ප්‍රතිපත්තියට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයක් වනවා. කෙසේ වෙතත් වන් නේෂන් නායක පෝලින් හැන්සන් අවධාරණය කර තිබෙන්නේ පක්ෂයේ නිල ප්‍රතිපත්තිය තවදුරටත් වාර්ෂික සංක්‍රමණික පැමිණීම 130,000කට සීමා කිරීමයි. ඩේවිඩ් ෆ්ලෑගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂයේ බර්බි ලෝ ජොයිස් පවසා තිබෙන්නේ එය පාර්ලිමේන්තුවට අලුත් මන්ත්‍රීවරයෙකුගෙන් සිදු වූ අත්වැරදීමක් බවයි. ෆෙලේ පෙන්වා දෙන්නේ ගොවිතැන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ශ්‍රේෂ්ඨ සඳහා විදේශීය සේවකයන් අවශ්‍ය බවයි. මේ අතර මෙම පරස්පර ප්‍රකාශව හේතුවෙන් වන් නේෂන් පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳව තවදුරටත් විවාදයක් ඇතිවී තිබෙනවා. වික්ටෝරියානු ප්‍රාන්තයේ ඉදිරි මැතිවරණයේ ඉලක්ක කරගනිමින් විපක්ෂ සන්ධානය විසින් අධිකරණ පද්ධතිය විශේෂ වන සක්සිදු කිරීමට යෝජනා කර තිබෙනවා. යනුව දැනට පවතින අභියාචනාකරණය කොටස් දෙකකට වෙන් කර අපරාධ නඩු සම්බන්ධයෙන් පමණක් තීන්දු දීම සඳහා අපරාධ අභියාචනාධිකරණයක් ස්ථාපිත කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා. වික්ටෝරියානු විපක්ෂයේ නායකයන් පවසන්නේ බරපතල අපරාධ සඳහා ලබා දෙන දඩුව මහජන බලාපොරොත්තු සහ සමාජ ආරක්ෂාවට ගැලපෙන පරිදි දැඩි කිරීමට මෙම පියවර ගන්නා බවයි. අපරාධ නීතිය පිළිබඳව මනාපලපුරුද්දක් ඇති විනිසුරුවරුවන් මෙම නව අධිකරණයේ පත්වීමට නියමිත අතර එමගින් වර්ධකරුවන්ට හිමිවන දඬුවම් ලිහිල්වීම වැළැක්වීම හැකිවනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙදත් මෙම යෝජනාව සම්බන්ධයෙන් වික්ටෝරියානු නීති ශ්‍රේෂ්ඨ ප්‍රධාන පාර්ශ්වයන් දැඩි කනස්සල්ලට ප්‍රකාශ කර තිබෙනවා. නීති සංගමයේ නියෝජිතයන් පෙන්වා දෙන්නේ දේශපාලන අවශ්‍යතා මත අධිකරණ තීන්දුවල බලපෑම් කිරීමට ආණ්ඩුවක් උත්සාහ කිරීම මගින් ස්වාධීන අධිකරණීය පද්ධතිය සහ ප්‍රජාතන්ත්‍රවාදීට දැඩි තර්ජනයක් එල්ල වී හැකි බවයි. කෙසේ වෙතත් මෙමගින් නඩු විසඳීමේ කාලය තව දුරටත් ප්‍රමාද විය හැකි බවයි වත්මන් රජුය පවසන්නේ. එළමන ප්‍රාන්ත මැතිවරණයෙන් නැවත බලයට පත් බොහොත් වික්ටෝරියානු ජනතාව සඳහා නොමිලේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අගමැති බෙන් කැරෝල් පවසනවා. වසර තුනක් ඇතුළත ඩොලර් බිලියන 230ක පිරිවැයකින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘති යටතේ ප්‍රාන්තේ පුරා වසරේ දින 365 පුරාම ක්‍රියාත්මක වන රජ මා අගමැතිව සිටින තාක්කල් බටහිර ඕස්ට්‍රේලියාවේ GST කිසිවක් නොවන බව මම ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා. එය මාගේ ස්ථාවරයයි. ඒ වගේම සැමිටුම මාගේ ස්ථාවර විදිනුමයි ඔහු මාධ්‍යවේදීන් හමුවේ මෙලෙස ප්‍රකාශ කර තිබෙනවා. මාධ්‍යවේදීන් නැවත නැවතත් කළ විමසීමේ හමුවේ අගමැතිවරයාව දහන්න කළේ GST සම්බන්ධයෙන් වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇති කිසිදු එකඟතාවයක වෙනසක් සිදුවන්නේ නැහැ යනුවෙන්. ජෙට්ස්ටා කොළඹ බලා පියාසර කිරීම අදී නැරඹේ. ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර නව ගුවන් සබඳතාවක්. ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ අඩුවේ දම් ගුවන් සේවයක් වන ජෙට්ස්ටා විසින් මෙල්බන් සහ කොළඹ අතර නව ඍජු ගුවන් සේවාව අද 2026 අගෝස්තු 25 වනදා සිට ආරම්භ කර තිබෙනවා. මේ ජෙට්ස්ටා ගුවන් සේවයේ දකුණු ආසියාව වෙත පළමු ගුවන් මාර්ගය වන අතර ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක වන පළමු අඩු වියදම් ඍජු ගුවන් සේවාව ලෙසද මේ ඉතිහාසයට එක්වනවා. මෙම නව ගුවන් මාර්ගයේ යටතේ මෙල්බන් කලම්බෝ අතර ගුවන් ගමන සතියකට තුන් වතාවක් එනම් අගහරුවාදා බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ගුවන් ගමන් සඳහා ජෙට්ස්ටාහි දිගුදුර බෝයින් 787 ගුවන් යාන භාවිතා කරන අතර වසරකට ආසන්න වශයෙන් ආසන ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මෙම මාර්ගයට එක්වනු ඇති. ජෙට්ස්ටාහි සැලසුම් කළ කාලසටහන අනුව JQ5 ගුවන් යානය මෙල්බන් සිට දහවල් 12 සිට පිටත්ව සවස 5:50ට කොළඹට ලගාවීමට නියමිත අතර ආපසු JQ6 ගුවන් යානය කොළඹින් රාත්‍රී 7:50ට පිටත්ව පසුදා පෙරවරු 10ට මෙල්බන් වෙත ළඟා වෙනවා. මෙම සේවා සමුදා සඳහා ජෙට්ස්ටා විසින් යාවත්කාලන කරන ලද බෝයින් 787 ගුවන් යානා භාවිතා කරන අතර ගුවන් යානා අභ්‍යන්තරයේ වැඩි දියුණු කර වයිෆයි පහසුකම්ද එක් කර තිබෙනවා. මගින්ට සම්ප්‍රදායික විනෝදාස්වාද තිර වෙනුවට තමන්ගේ උපාංගාර හා විනෝදාස්වාදය ලබා ගැනීමට හැකි පරිදි මෙම ගුවන් යානා වැඩි දියුණු කර තිබෙනවා. මෙම නව සේවාව විශේෂයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන විචාර ශ්‍රී ලාංකික ප්‍රජාවට බදවත් වෙනු ඇතැයි ජෙට්ස්ටා පවසන්නේ. ඍජු ගුවන් සේවාවක් එක්වීමත් සමග ශ්‍රී ලංකාවට පැමිණෙන ඔස්ට්‍රේලියානු සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමටත් දෙරට අතර පවුල් ව්‍යාපාරික සහ සංචාරක සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වීමටත් අවස්ථාවක් සැලසෙනු ඇති. ඒ පුතත් සමගින් අදට නියමිත ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති නිමා වෙනවා. හමු වෙමු ලබන අගහරුවාදාත් රාත්‍රී 8:30ට. එතෙක් ඔබට සුභ සතියක්.
1: ලක්මිහිර ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක්මිහිර මීරියාවක සිරියාව FM 88.6
2: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
1: මීරියාවක සිරියාව ලක්මිහිර FM 88.6

0: නන්දමාල්නී ගේ වගේම පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරන්ගේත් මුල් කාලයේ ගීතවල සහ අනිත් ගීතවලත් නිරන්තරයෙන්ම බෞද්ධ සාහිත්‍යය බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ සාහිත්‍ය සහ බෞද්ධ සංස්කෘතිය ඒ වගේම ඒ පිළිබඳ ගැඹුර අපිට ප්‍රකට වෙනවා දැන් අපි මුලින් අහපු ඒ ගීත දෙක බුදු සාදු සඳුම් සමන් වැලක් වෙන්නම් සඳුම් ගසක් වෙන්නම් කියලා ඒ දැරියක් විදිහට නම් දමාල්නීගේ මුල්ම ගීතය අවුරුදු මං හිතන්නේ අවුරුදු 11ක වගේ දැරියක් විදිහට ඒ ගීතය මුලින්ම ගායනා කරලා තින්නේ ඉතින් කුඩා කාලයේදීත් අපි බෞද්ධ පරිසරයක හැදුන වැඩුණ හැම කෙනෙකුගේම යම්කිසි ප්‍රාර්ථනා තිනෝ ඉතින් ඒවා බෞද්ධ සාහිත්‍යයත් එක්ක බෞද්ධ ආගමත් එක්ක බෞද්ධ ධර්මයත් එක්ක එකට බැඳිලා තින්නේ ඒ වගේම රඹුකන හාමුදුරුවන්ගේ එතකොට ගිහි නෙවෙයි හාමුදුරු කෙනෙක් මේ අන්‍යෝන්‍ය අමුසැමි බැඳීම ගැන සහ වෙන්වීම ගැන වියෝගය ගැන යසෝදරා සහ සිද්ධාර්ථ කුමාරයාගේ වියෝගය ගැන මේ ගායනා කිරීම මේ ගීතය ලිවීම ඒක යම්කිසි වෙනස් තැනකට අරගෙන යන අවස්ථාවක් සාලිය එතන
1: ඔව් ඉතින් ඇත්තරම මේ ඇත්තරම අපි ඉස්සරහට සුෂාල් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් අපි දැන් අපේ ජිංගල් එකට ගිහිල්ලා අපි අලුත් වැඩසටහනට කැතු වෙන්න කියලා බලාපොරොත්තු වෙන්නේ ඉතින් අපි ජිංගල් එකට යමු නේද රංජිත්

0: ඉතින් අපිත් සමග එකතු වෙනවා ලක්මිහිරේ අපිත් සමග එකතු වෙනවා සුපින් බණ්ඩාර අයිවන් සුපින්
1: අයිවන් සාලිය
0: සුපින් තමයි අපේ බිස්නස් කවුන්සිල් එක එහෙම නැත්නම් අපේ කවුරුත් කියනවා සාමාන්‍ය අපේ භාෂාවෙන් කියනවා NPP විසින් ගොඩනගන ලද බිස්නස් ෆෝරම් එකේ විධායක සභිකයෙක් ඔබ ගැන යම් දෙයක් කතා කළොත් සුපින්
1: ඔව් සාලි ඇත්තටම මේක මේ මේ NPP එක මම කියනව නෙවෙයි මේකට ඇත්තටම හැමෝගෙම සහභාගීත්වයෙන් තමයි මේ අපි ඇත්තටම මේ ඕස්ට්‍රේලියාවේ සහ විශේෂයෙන් මෙල්බර්න් වල ඉන්න අපේ බිස්නස් ප්‍රජාව එකහු කරගෙන ඕස්ට්‍රේලියන් ශ්‍රී ලංකා බිස්නස් ෆෝරම් කියලා තමයි ඇත්තටම අපි මේක පිහිටවගෙන තියෙන්නේ ඒකට ඇත්තම කියනවා නම් මෙල්බර්න් ඉන්න සියලුම ව්‍යාපාරික ව්‍යවසායකයින් එකහු කරට සම්බන්ධ වෙන්න පුළුවන් ඕගනයිසේෂන් එකක් තමයි අපේ මේ ශ්‍රී ලංකන් ඕස්ට්‍රේලියන් ශ්‍රී ලංකන් බිස්නස් ෆෝරම් එක කියන්නේ ඇත්තටම
2: සුපින් පහුගිය සතියේ නෙමෙයි ඊට ඉස්සර වෙල සතියේ දැන් ඔබ විශාල වැඩසටහනක් කරා ලංකාවේ කර්මාන්ත ඇමති සුනිල් හඳුනෙත්ති මහත්මයාත් මෙහි පැමිණලා ඒ වැඩසටහනේ කොහොමද ඒ වැඩසටහනේ ප්‍රගතිය ගැන ඔබට කියන්න
1: පුළුවන්ද? ඔව් ඇත්තටම රජිත් මහත්මයා මේක අපිට ඇත්තටම අතිසාර්ථකව පැවැත්තුවා. ඒක කියන්නේ ඇති අපි මේක සංවිධානය කරපු නිසා නෙවෙයි ඇත්තටම මේකට සහභාගී වුණ අයගේ තියෙන ප්‍රතිචාර මත අපි හිතනවා ඇත්තටම හොඳ සාර්ථක ඉවෙන්ට් එකක් වුණා ඒක. ඒකට සම්බන්ධ වුණා අපි ඇත්තටම අපි ඒක පටන් අපි ඒක පවත්වාගෙන ගියේම අරමුණු කිහිපයක් ඇතුව ඒකේ පළවෙනි එක තමයි මෙහි ඉන්න බිස්නස් ප්‍රජාවට නෙට්වර්ක් එකක් හදාගන්න සහ එකිනෙකා අතර හඳුනා ගැනීම තමයි එක පරමාර්ථයක්. අනික් එක තමයි මෙහි ඒ තියෙන බිස්නස් වලට අපි ප්‍රවර්ධනයක් ලබා දෙන්න කොහොමද අපේ ඉන්න මේ බිස්නස් ප්‍රජාවේ ඉන්න කට්ටියට. ඊට පස්සේ අනික් අරමුණ තමයි දැන් මෙහි එහෙම බිස්නස් ප්‍රජාවෙන් යම් කිසි දෙයක් ශ්‍රී ලංකාවට කිරීමට බලාපොරොත්තු වෙන කට්ටියට ඒ මඟ පෙන්වීම තමයි ඊළඟ බලාපොරොත්තුව. ඉතින් එතනදී අපි මයික්‍රෝ බිස්නස් ඒ කියන්නේ කුඩා මේකේ ඉඳන් මහා පරිමාවේ මෙහි ඒ තියෙන බිස්නස් වලට අපි ප්‍රවර්ධනයක් ලබා දෙන්න කොහොමද අපේ ඉන්න මේ බිස්නස් ප්‍රජාවේ ඉන්න කට්ටියට. ඊට පස්සේ අනික් අරමුණ තමයි දැන් මෙහි එහෙම බිස්නස් ප්‍රජාවෙන් යම් කිසි දෙයක් ශ්‍රී ලංකාවට කිරීමට බලාපොරොත්තු වෙන කට්ටියට ඒ මඟ පෙන්වීම තමයි ඊළඟ බලා

0: හඳුනාගෙන අපේ තිබ්බ අපි අපි බලාපොරොත්තු ටික සාක්ෂාත් වුණායි කියලා තමයි මගේ නම් අදහස.
1: ඔසුපින් දැන් අපි දන්නවා ඕස්ට්‍රේලියාවේ විශාල වශයෙන්ම ව්‍යාපාර කරන බොහෝ පිරිසක් ඉන්නවා ශ්‍රී ලංකිකයෝ. ඔවුන් ඕස්ට්‍රේලියාව තුල ව්‍යාපාර කරලා ඉතාමත්ම ඉහළට ගියපු අය. එතකොට මේ මේ වගේ කෙනෙකුට ඔබ ආරාධනා කරන්නේ නැත්නම් ඔබගේ සංවිධානය ආරාධනා කරන්නේ මේ ව්‍යාපාර ලංකාවට අරගෙන ගිහිල්ලා මීටත් වඩා ලාභ ලබන්න පුළුවන් කියලාද, එහෙම නැත්නම් ලංකාවට ඔවුන්ගෙන් සේවයක් කරන්න කියන එකද මූලික පරමාර්ථය?
0: ඔව්, ඒක අපිට මෙහෙමයි. දැන් ඉස්සල්ලාම මම ඉස්සල්ලා කිව්වා වගේ ප්‍රධානම මේක තමයි අපි මේ ඉන්න අපේ කමියුනිටි එක ඇතුලේ ඉන්න අපේ බිස්නස් ප්‍රජාවගේ නෙට්වර්ක් එකක් සහ ඒ කට්ටිය හඳුනාගෙන තමයි පළවෙනි පරමාර්ථය. ඊට පස්සේ ඊළඟ පරමාර්ථය තමයි අපි කොහොමද ඒ කට්ටියට මෙහි ප්‍රවර්ධනය කරන්නේ.
1: ඔසුපින් අසුපින් මං හිතන්නේ මේ පොඩ්ඩක්ම ගියා, මේ ටෙලිෆෝන් එක අවුට් ගියාද මගේ මට හිතන හැටියට. අපි සුපින් ආපහු නැවතත් සම්බන්ධ වෙනතුරු
2: සුපින් යල් සම්බන්ධ වෙනවා. යප්, ඔව් සුපින්. සුපින්
1: සුපින් අපි පොඩි තාක්ෂණික දෝෂයක් තියෙනවා. අපි ඒක හදාගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මේ සාලිය මං තැන් සුපින්ට
2: අපිට සුපින්ව සම්බන්ධ කරගත්තා. අපි චින්ගල් එකට යමු රංජිත්.
3: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හද මිහිර හඳුනාගත් ලක් මිහිර.
1: සුපින් ඉන්නවද?
4: අපි සුපින් සම්බන්ධ කරගනු ඊට පස්සේ නැවත ගීතයකට ගිහින්.

0: Hello.
1: Pin sambandh vela thiyena nawathath api atharamaddi di nawathuna tane indala katha karamu. ඒත් තාක්ෂණික දෝෂය ඒ විදිහටම තියෙනවා වගේ දැනෙනවා සුපින් පොඩ්ඩක් අපි මේක තාක්ෂණික දෝෂය හදාගෙනම කතා කරන්න බලමු

මං හිතන්නේ අපිට සුපුන් සම්බන්ධ කරගන්න පුළුවන් වුණා කියලා හිතනවා සාලිය මේ සුපුන් ඔබට ඇහෙනවද අපිව සුපුන් මං හිතන්නේ ඒ තාක්ෂණ දෝෂයේ මේ විදිහටම පවතින මොකක් හරි යම් කිසි ගැටලුවක් තියෙනවා අපි සුපුරුදු වැඩසටහනට යනවා සුපුන්ව මං හිතන්නේ තව ටිකකින් අපි කොහොම හරි සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා

0: හිතන්නේ මේවත අපිට සුපුන්ව සම්බන්ධ කරගන්න පුළුවන් වුණා කියලා හිතනවා. අසන්නනි සුපුන් ඔබ රැඳී ඉන්නවද?
1: ඔව් මම රැඳී ඉන්නවා.
0: ඔව් සුපුන් සමා වෙන්න මේ පොඩි තාක්ෂණික දෝෂයක් ඇති වුණා අපි මුලින් කතා කර කර හිටියේ. ඇත්තටම අපි සාකච්ඡාවේදී මම මතු කරපු ප්‍රශ්නය තමයි මෙහි සිටින ව්‍යාපාරිකයන්ට ඔබ මොන විදියටද ආරාධනා කරන්නේ ලංකාවේ ව්‍යාපාර කරන්න කියලා? ඒ ගැන තමයි අපි කතා කරමින් හිටියේ සුබන්.
1: ඔව් යම්කිසි මෙහි ඉන්න ව්‍යාපාරිකයෙකුට යම් ව්‍යාපාරයක් ලංකාවේ මේ ආරම්භ කිරීමට කැමැත්තක් හෝ හැකියාවක් තියෙනවා නම් ඒකට අවශ්‍ය කරන ප්‍රතිපාදන, ඒ කියන්නේ කොහොමද එකක් මෙයා කරන්නේ, අපි කොහොමද කියන එක අපි සම්බන්ධ කරලා දෙන්න පුළුවන් වටාපිටාවක් තමයි අපි ඇත්තටම මේ මේ අපි කරගෙන යන්නේ ඇත්තටම කියනවා නම්.
0: සුපුනේ ඇත්තටම මෙතන අපිට මතකයි දැන් දැන් ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර නොකරන ප්‍රජාවක් ඉන්න උන් කැමති ලංකාවට උදව් කරන්න. එතකොට උන්ට තියෙන්නේ ප්‍රාග්ධානය විතරයි, කියන්නේ මුදල් විතරයි තියෙන්නේ. නමුත් උන් දන්නේ නැහැ මොන ව්‍යාපාරයක් කරනවද, කොයි විදියට මොනවද කරනවද කියලා. ඒ වගේම අපි අපි දැකලා තියෙනවා ලංකාවේ බොහෝ වෙලාවට රජයට එහෙම නැත්නම් වෙනත් ආයතනවලට රජයට සම්බන්ධ ආයතනවලට බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා මුදල් හිඟකම නිසා නොවන. එතකොට මේ කාරණා දෙක එකට සම්බන්ධ කිරීමට ඔබගේ ව්‍යාපාරේ ප්‍රජාවත් සමග සම්බන්ධීකරණය කිරීමේ හැකියාවක් තියෙනවද? මෙහි ප්‍රාග්ධානීය තියන අය ඉන්නවා, හැබැයි උන් දන්නේ නැහැ මොනවද ලංකාවේ කරන්න ඕන කියලා. ලංකාවට තියෙනවා ලංකාවේ ආයතන වලට අපි හිතමු ප්‍රාදේශීය සභාවකට යම් කිසි දෙයක් කරන්න ඕන කමක් තියෙනවා. එතන එතන පොඩි ව්‍යාපාරිකුත් වගේ එකක් කියලා හිතමු. එතකොට මේ දෙක සම්බන්ධ කිරීමට වගේ හැකියාවක් තියෙනවද?
1: ඔව් අපේ ඇත්තටම අරමුණ ඒක තමයි. දැන් අපි එහෙ තියෙන ව්‍යාපෘති මොනවද කියන එකේ තියෙන ඒ පිළිබඳ දැනුවත් වීමක් අපි ප්‍රථමයෙන් අපි ඒ ගැන හොයා බලලා ඊට පස්සේ ඒ තියෙන ඔපොචුනිටීස් එතකොට අපිට පුළුවන් මේ තෙක්ක මේ සංනිවේදනය කරලා අපිට ඒ දේවල් ටික හදලා දැන් දැනට අපි බලාපොරොත්තු වෙන්නේ අපිට ගන්න පුළුවන් එහෙට අවශ්‍ය එහෙට දැනට යම් කිසි ව්‍යාපෘති තියෙනවා නම් ඒ ගැන අපිට දැනුවත් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා ඇත්තටම කියනවා නම් ඊට පස්සේ ඒවා මේ ප්‍රජාවට අපිට ඒක සංනිවේදනය කරන්න පුළුවන්.
0: දැන් මේ අපේ අසන්නන්ට ඒ විදිහ අදහසක් තියෙනවා නම් කොහොමද ඔබත් සමග සම්බන්ධ වෙන්න පුළුවන්?
1: ඒ අපේ තියෙන ඇත්තටම වෙබ්සයිට් එකට හෝ මම අපේ මේ සභාපති මේ අමනුගම මහත්මයාගේ හෝ ගේ නම්බර් එක අපිට පුළුවන් මේ ඔබට මම දැන් ඒ නම්බර් එක දැන් ඒ මනු අමුලුගම අපේ සභාපති තුමාගේ නම්බර් එක දැන් දෙන්නද කොහොමද
0: ඒකට? ඒ නම්බර් එක ඒ අංකේ කිව්වොත් අපිට පුළුවන් එතකොට අපි අසන්නන්ට ඒක ලියා ගන්න පුළුවන්, ඊට පස්සේ කතා කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. කියන්න සභාපති මනෝ අමුණුගමගේ අංකේ මොකක්ද? සුපුන් අංකේ හොයාගෙන අපිට ඒ ගැන කියන්න පුළුවන්. ඒ වගේම සුපුන් දැන් මේ ව්‍යාපාර ප්‍රජාවේ දැන් ඔබ පහුගේ සතියේදී කරපු ඒ වැඩසටහනේදී ප්‍රගති සමාලෝචනයේදී ඔබ කිව්වා මේ යම් යම් අරමුණු වගේ තිබුණා කියලා. එතකොට ඒ අරමුණු සාක්ෂාත් කර ගැනීම ගැන ඔබට යමක් කියන්න පුළුවන්ද?
1: ඔව් ඇත්තටම දැන් අපේ බලාපොරොත්තු උනේ නෙට්වර්ක් එක බොහොම හොඳ ආකාරයෙන් කට්ටියගෙන් මේ ඒ දේ ඇත්තටම වුණා. මොකද අපි ඉස්සෙල්ලාම පටන් ගත්තේ පැයක විතර මේ කියන්නේ පළමුුවෙන්ම ආපුහම කොක්ටේල් මොක්ටේල් වගේ මේකකින් තමයි අපි පටන් ගත්තේ. එතකොට ඒකෙදී අපි අරමුණු වෙන්නේ ආපු කට්ටිය එකිනෙකාට හඳුනාගෙන තමන්ගේ තියෙන අදහස් හුවමාරු කරගෙන තමන්ගේ බිස්නස් කාඩ් මොනවා හරි තියෙනවා නම් ඒ හුවමාරු කිරීමට අපි පැයක වගේ කාලයක් ඒ සඳහා යොදා කරලා තිබුණා. ඒක අතිසාර්ථකව ඒ දේ සිදු වුණා. ඊට අමතරව අපි මේ දැන් තියෙන මේ ඒ කට්ටියගේ තියෙන බිස්නස් ප්‍රොමෝෂන් තියෙන මේවා කරන දේවල් වලට අවස්ථාවක් සලසලා දුන්නා ස්පොන්සර් කරපු වගේ කට්ටියට පුලප් බැනර්ස් එතකොට එයාලගේ තියෙන ෆ්ලයර්ස් ඒ වගේ දේවල් හුවමාරු කරගැනීමට සහ අපි ඒ ගැන සූනියර් එකක් ඒ ටික ප්‍රවර්ධනය කරා ඒ පැත්තෙන් ඒවා ටික මේ තමයි අපි විශේෂයෙන් මේ ඒ අවස්ථාවේදී කරේ ඊට අමතරව යම් කිසි ඉන්ෆර්මේෂන් පාස් කිරීමකුත් අපිට කරන්න පුළුවන් වුණා ඒ අවස්ථාවේදී ඇත්තටම
0: ඉතින් ඔබලා දැන් මේ සංවිධානය කරනකොට ඔබලා බලාපොරොත්තු වෙනවා යම් කිසි පිරිසක් පැමිණේවි කියලා ඒ සහභාගීත්වයේ පැත්තෙන් බැලුවොත් එහෙම සංඛ්‍යාත්මකව
1: ඇත්තටම අපිට 300 ඇත්තට මේ හෝල් එකේ අපිට තියෙන පුළුවන් උපරිම ප්‍රමාණය 350යි ඒ උපරිම 350ම සහභාගීත්වයක් තිබ්බා 350කටම සහභාගීත්වයක් ඇත්තටම අපිට පොඩි කම්ප්ලේන් එකකුත් ආවා මොකද ඊට පස්සේ අන්තිම අපි සතියක් විතර වෙනකොට අපි ඒ ටිකට් නිකුත් කිරීම අපි නැවැත්තුවා මොකද අපිට ඊට වඩා ප්‍රමාණයක් ඒකට මේ ගන්න බැරි නිසා ඒ නිසාම අපිට කම්ප්ලේන් වගේ තා මොකද ගොඩාක් පිරිසක් අන්තිම අවස්ථාවේ සහභාගී වෙන්න මේ ඉල්ලීම් කරලා තිබ්බා.
0: ඔව් මම හිතන්නේ ඉදිරියේදී නැවතත් මේ වගේ වැඩසටහනකදී ඔවුන්ට සහභාගී වෙන්න පුළුවන් වෙවි. සුපුන් ඇත්තටම මේ අවස්ථාවේදී අපිට සම්බන්ධ වෙලා මේ අදහස් ඉදිරිපත් කිරීම ගැන ලක්මිහිර අසනන් වෙනුවෙන් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබ.
1: ඔව් මට තා පොඩි විනාඩියක් දෙන්න මේ මොකද දැන් මේකේදී විශේෂත්වයක් තිබ්බද අපිට සහභාගී වුණා විවිධාකාරයේ තියෙන ව්‍යාපාරික ඒ කියන්නේ ඒකෙන් විශේෂත්වයක් දකින්න පුළුවන් මේ යන් ඔන්ටර්ප්‍රනර්ස්ලා කියන බොහෝ පිරිසක් අපිට සහභාගී වුණා කියන්නේ විවිධ බිස්නස් වල කියන්නේ රියල් ස්ටේට් එතකොට මෙකනිකල් සර්විසස් ඒ වගේ ඉතින් අපි බලපු මේකෙන් තියෙන ටිකක් තව ජයග්‍රහණයක් තමයි මේ යන් ජෙනරේෂන් එකේ තිබ්බ සහභාගීත්වය කියන්නේ ඒක මම හිතන්නේ ගොඩක් මේ ඉන්න අපේ ප්‍රජාවටත් සන්තෝෂ වෙන්න පුළුවන් කාරණයක් වෙනවා ඒක ඇත්තම කියනවනම්
0: ඔව් ඇත්තටම තාරුණ්‍ය තමයි අපේ අනාගතයේ තාරුණ්‍ය ලංකාවේ සුභසිද්ධිය ගැන සහ ඔවුන්ගේ සුභසිද්ධිය ගැන උනන්දු වීම ඇත්තටම සතුටට කරුණක් ඔබ අමනුගම් මහත්මයාගේ දුරකථන අංකය සූදානම් නම් එයත් ප්‍රකාශ කරලා අපිට මේ වැඩසටහනේ සමු ගන්න පුළුවන්
1: පොඩක් ඉන්න
0: ඔව් අපි බලාපොරොත්තු වෙනවා මේ එහෙම නැත්නම් අපිට පසුව මේ අංකය ප්‍රකාශ කරන්න පුළුවන් ඔබට පුළුවන් අපිට
1: text
0: message එකකින් එවන්න පුළුවන්
1: ඒක
0: අපි අමරගම් මහත්මයාගේ දුරකථන අංකය පසුව සඳහන් කරනවා ඉතින් මේ අවස්ථාවට සහභාගී වීම ගැන ලක්මිහිර වෙනුවෙන් සුපින් බණ්ඩාර මහත්මයාට ස්තුතිවන්ත වෙනවා ආයුබෝවන්
1: ඔව් ඒත් එක්කම ඔබ දෙපළටම මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා

0: මේ අවස්ථාවදී අප සමග සම්බන්ධ වෙනවා ජාතික ජන බලවේගයේ මෙල්බන් කැඳවුම් කරු පුබුදු නුවන් සමරවීර මහත්මයා. ආයිබෝන් පුබුදු.
1: ආයිබෝන් මන්නිත.
0: පුබුදු අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබ අපගේ ගුවන් විදුලියත් සමග සම්බන්ධ වීම ගම ජාතික ජන බලවේගයත් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් නිරන්තරයෙන්ම ලක්මිහිර ගුවන් විදුලියත් සමග සම්බන්ධ වෙමින් සංවාදවල යෙදෙනවා. විශේෂයෙන්ම අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ පුබුදු ජාතික ජන බලවේගයටත් ජනතා විමුක්ති පෙරමුණටත් මෙල්බන් වල ක්‍රියාකාරීත්ව පිළිබඳව යම් යම් චෝදනාවන් එල්ල වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ඇමතිවරුන් සම්බන්ධ කර ගැනීමේදී මෙල්බන් ජාතික ජන බලවේගයේ කමිටුව මේ ගුවන්විදුලි ආයතන වලට යම් කිසි තහංචි පනවනවා කියන එකක්, ඒ වගේම ඔවුන් සමග සාකච්ඡා කළ යුතු මාතෘකාවන් මොනවද කියලා නියම කරලා ඒ අනුව විතරක් කතා කරන්නයි නීති පැනවීමත්, එතකොට මාධ්‍යවේදීන් විදියට ඒවා අනුමත නොකිරීමත් පිළිබඳව ගැටලුවක් පැන නැගිලා තියෙනවා. පුබුදු ඔබට මේ ගැන යමක් කියන්න පුළුවන්ද?
1: ඔව්, අපි පොඩ්ඩක් ඒක කතා කරොත් ඕක අර අපි මං හිතන්නේ මතුවෙන්නේ අර පහුගිය හඳුන්නෙත් සහෝදරයා මෙහිට ආවනේ මේවයකට. අපි දැන් විශේෂයෙන් ඒ අවස්ථාවේ අපි මං හිතන ඔබතුමා එක්කත් ඔය ඉස්සෙල්ලා කතා කරා. අපිට ඔය ඉස්සෙල්ලා අනුර සහෝදරයා මෙහිට ආවා. එතකොට ඒ අවස්ථාවේ අපිට අර පොතු මාධ්‍ය වැඩක් පුළුවක් හදාගන්න බැරි වුණා ඇත්තටම. ඒතකොට ඒක අපි පැත්තෙන් වුණ අතපසු වීමක් විදිහට අපි දැක්කහ. ඊට පස්සේ අපි ආවනිගමනයකට ආයේ කවුරු හරි ඒ වගේ ප්‍රධාන සහෝදරය කෙනෙකුට අපි මාධ්‍ය එක සාකච්ඡාවක් මාධ්‍යට නිරාවරණය කරන වැඩසටහනක් කරනවා කියලා. ඊට පස්සේ විජිත් සහෝදරය ආවා. එතකොට විජිත් සහෝදරයාගේ රාජතාන්ත්‍රික රැස්වීමකට එතකොට වෙලාව එහෙම වෙලාවක් නැතුව ගියා. මොකද එයා මෙහි කැම්බරාවල විදේශ ඇමති ඒ වගේ විශාල සාකච්ඡා ප්‍රමාණයක් දාගෙන තමයි ආවේ. ඒකට වෙලා නැතුව ගියා. අපිට ඒක ගන්න බැරි වුණා. ඒතකොට දැන් හඳුන්නේ සහෝදරය අපි මේ බිස්නස් ෆෝරම් එකට මෙහි ඉන්න ආයෝජකයෝ හා ඉන්වෙස්ටර්ස්ලා ඒ වගේ ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් බිස්නස් කරන අය හම්බෙන්න තමයි මිසරේ ආවේ. එතකොට ඒ අරමුණු කරගෙන අපි මාධ්‍ය සාකච්ඡාවක් හැදුවා. දැන් ඒ මාධ්‍ය සාකච්ඡාවේ මම හිතන්නේ අපි ඔබතුමාටත් ඒකේ ලිම එවලා ඇති. එතකොට ඒකේ පැහැදිලිව තියෙනවා මේ ඉන්න හේතුව තමයි මෙන්න මේ ලංකාව දැන් අලුත් ආර්ථික වැඩපිළිවෙලක් ඇතුළේ ඉස්සරහට යනවා. එතකොට ඔය ඉස්සෙල්ලා විජිත් සහෝදරය ඇවිල්ලා මෙහි රාජතාන්ත්‍රික මැදිහත්වීම කරලා ඊට පස්සේ මෙහි ආසක් සංවිධානයට සම්බන්ධ වෙන්න ඕස්ට්‍රේලියාව ඒකේ ප්‍රධාන රටක් නව ශ්‍රීලන්තයටත් ගියා. එතකොට ඒ රටවල් දෙක ප්‍රමුඛ කරගෙන මෙහි රජයන්ට ආරාධනා කරලා අපිට සමාජිකත්වය දෙන්න කියලා ඉල්ලා සිටලා ඒකෙන් ඊළඟ පියවර තමයි ලංකාවට ආයෝජන. එතකොට විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ආයෝජන. එතකොට මෙහි තියෙන මේ දැනුම ඒ වගේ දේවල් අරගෙන යන පාලම හදන එක. දැන් ඒකට තමයි හඳුන්නේ සහෝදරය ආවේ. එතකොට අපි ඒකේ අවස්ථාවක් අරගෙන අපි මෙහි ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා බිස්නස් ෆෝරම් එකෙන් තමයි ඒක හොස් කරේ. එතකොට ඒකටත් අපි කියලා අපි අවස්ථාවක් අරගෙන අපි මාධ්‍යවලට දුන්නා මෙන්න මේකට තමයි ප්‍රධාන වශයෙන් එන්නේ ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් බිස්නස් වර්ධනය කරන්න, ඉන්වෙස්ට් ලංකාවට ගෙනියන්න, ඒ වගේම ටූරිසම් ප්‍රොමෝට් කරන්න, ඔය වගේ වැඩ ටිකකට තමයි එන්නේ. හැබැයි මේකට ඔබ සම්බන්ධ වෙන්න ඔබට තියෙන ප්‍රශ්න අහන්න කියලා. ඒතකොට කිසිසේත්ම මාධ්‍ය වාසනයක් නැහැ. ඒක මං හිතන්නේ දැන් මෙහෙමනේ මෙහෙ හැම එකටම රංජිත් මහත්තයා තියෙන අර මෙහෙ ඉන්නවනේ ජාතික ජන බලවේගයට ජවිපෙට මඩ ගහන කීප දෙනෙක්, ඔය කොමිට රේඩියෝ කරන එකනේ දෙන්නෙක් ඉන්නවනේ. ඉතින් ඒගොල්ලන්ගේ වැඩේ උදේ ඉඳන් හවස වෙනකම් මඩ ගහන එක. දැන් ඕගොල්ලන්ගේ රේඩියෝ එකේ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසම් වෙනවනේ. අපි හරි කැමති ඒකට. ඒක තමයි වෙන්න ඕනේ. අපි කියන්නේ අපි සරතෝබද්ද ඔක්කොම දන්න ඔක්කොම හරි. එහෙම නැහැ. අපි අඩුපාඩු තියෙනවා. ඒකට ඒක පෙන්නලා දෙන එක අපි හරි කැමති. ඉතින් අර ඒ වගේ කට්ටිය පොඩි ඒකට ක්‍රියේෂන් එකක් කරා මේක තමයි මේ මාධ්‍ය සාකච්ඡාවට ආව සෙනඟ මෙච්චරයි කියලා. ඇත්තටම ප්‍රධාන මාධ්‍ය දැන් ඔබතුමාලා ආවා. එතකොට ඔස්ලංකා ආවා. මෙහි තියෙන ප්‍රධාන මාධ්‍ය ඔක්කොම වගේ ආවා. එතකොට රේඩියෝ වල YouTube වල කට්ටිය 15ක වගේ පිරිසක් එදා නියෝජනය කරා. අපි හිතන්නේ ඒක හොඳනම් ප්‍රමාණවත්. එතකොට ඒක දාලා ඒකේ ෆොටෝ එකක් දාලා ගැහුවා මේ කවුද මේ හඳුන්නේ සහෝදරයාගේ සාකච්ඡාවට ආව කට්ටිය කියලා. ඉතින් ඇත්තටම උනේ අන්තිමට අපිට ඒක අර නෙගටිව් කැම්පේන් එක අපිට පොසිටිව් වුණා අන්තිමට. ඇත්තටම අන්තිමට ඒගොල්ලෝ කරේ හොඳ වැඩක්. ඉතින් ඕකමනේ උනේ මේ විශ්වදරය ආපු වෙලාවේ. ඒකෙත් අර ඒ වෙලාවේ මොකද තමිල් සාකච්ඡාව පොඩ්ඩක් තියෙනකොට කට්ටියත් ඒකක් බොන්න ගියා. ඒකේ ෆොටෝ ටිකක් දාලා ගැහුවා.
0: ඉතින් පුබුදු මෙතන තියෙන ඉෂු එක මෙහෙමයි. අපිට මෙහෙමනේ, අපි ප්‍රායෝගික දේශපාලනයක් කරන මිනිස්සු. අපිට මේ ප්‍රායෝගික තලයේ දේශපාලනය තුළ ඉඳගෙන අපට අර UNP ශ්‍රී ලංකා කාර්යය වගේ ඔය බයිලගතරන් දෙපහළු මේ අවුත් සෙනග ඕන තරම් ඇවිල්ලා හිටියා, අර කට්ටිය ඇවිල්ලා හිටියා, මේ කට්ටිය ඇවිල්ලා හිටියා කියනට වඩා අපි මෙතන කිසියම්ම අටුපාඩුවක් වුණා කියලා මම දකිනවා. මෙහෙමයි, ඒක දකින මම කතා කරන්න එතන ඔයාට සාමාන්‍යයෙන් අවබෝධ වෙන තැනක ඉඳන්. ඔතන ඔබ දන්නවා මේ මෙල්බන් ඉතිහාසයේ පුරමේ මම තමයි ඔබට විරුද්ධව ගිය සතියේ චෝදනාව ඉදිරිපත් කළේ ලක්මීරේ. ඉතිහාසයේ පුරා මේ මෙල්බන් වල අපි දන්නවා තියෙනවා මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය වෙලා. මේ විවිධ ඇමතිවරු එන්නේ මේ මාධ්‍ය සාකච්ඡාව වලට ලංකාවෙන් ටිකට් තරම් මෙහෙට එන්නේ නැහැ. විවිධ ඇමතිවරු මේ රටට එන්නේ විවිධ ව්‍යාපෘති විවිධ කාර්යයන් සඳහා. ඒ ආපුහම මාධ්‍යත් එක්ක සාකච්ඡාවට එකතු වෙලා ඒ මාධ්‍ය තුලදී ඒ මාධ්‍යකරුවාගේ තියෙන මාධ්‍ය නිදහස සහ ඒ කියන්නේ භාෂණීය සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උපරිම විදිහට ඔහු භාවිතා කරලා ඔහු විවිධ ප්‍රශ්නත් එක්ක දේශපාලකයාත් එක්ක ගැටෙනවා. එතකොට දේශපාලකයා දේශ ඇත්තරම මෙහෙමනේ පුබුදු
1: ඒ අවස්ථාවේ කිසිම එකට
0: ප්‍රශ්නයක් නෑ නෑ නෑ දැන් මං කියන්නම්
1: දැන් සාකච්ඡාවේ
0: මේ පුබුදු අවංකවම ත්‍රිඩිමල් සෙඩ් එක ඇවිල්ලා හිටියේ නෑ, චරිත ඇවිල්ලා හිටියේ නෑ, චරිත දිසානායක ඇවිල්ලා හිටියේ නෑ.
1: මෙහෙම
0: අපිට එහෙම එක එක කියනවා. ඊළඟට ඔස් ලංකා වුණත් අවංකෝ ඇවිල්ලා හිටියේ නෑ ඔස් ලංකා ටීවී එකේ. මම පුබුදු දැන් අපි
1: දැන් ඔබ නෑ
0: මම පැහැදිලිවම කියනවා කිසියම් මාධ්‍යයක්
1: තේරුමක්
0: නෑ. නෑ මම කියන්නේ පුබුදු මින් ඉදිරියට නෑ අපේ රොෂාන් මට එන්ඩිස්සලා කතා කරුවා රොෂාන් එනවා කියලා. අර අයිය මම යනවා කියලා. නමුත් ලක්මිහිරේ රිප්‍රසන්ටේෂන් එක එතන තිබ්බේ නැහැ. රොෂාන් මට කතා කරුවා එන්ඩිස්සලා. රොෂාන් ගියා එතන. රොෂාන් කිව්වා අයිය මේක ලයිව් කරනවා මම. හරිද? නෑ ඇත්තරම මේ පුබුදු අද මෙතන කතාවේදී බලාපොරොත්තු වෙන්න ඕනේ මේ වගේ දෙයක් ආය මෙල්බන් වල නොවන විදිහට වැඩ කරන්න ඕනේ. අන්න ඒක පුබුදු නායකයා විදිහට ඒකට තීන්දු තීරණ ගන්නවා නම් මම හිතනවා ඒක හරි නිවැරදි කියලා.
1: ඔබතුමා තමයි ප්‍රශ්නයක් හදාගෙන මෙතන ඒක මතු කරගෙන තිබ්බේ. අපිට ඒක ගානක්ම නැහැ.
0: නෑ නෑ ඉතින් ඔයා පුබුදු මෙහෙමනේ නෑ මෙහෙමනේ ප්‍රේක්ෂකයා බුද්ධිමත්. හරිද? අපි අල්ලාප මොනවත් මේ රේඩියෝ එකේ කළාට ප්‍රේක්ෂකයා බුද්ධිමත් විදිහට මේක අහනවා දකිනවා. අපි කියන එක බොහොම සුන්දර විදිහට අර සුක්‍රි බටිල්ලංගේ ගීතේ නන්දා මාලනී කියනවා වගේ සුක්‍රි බටිල්ලංගේ ගීත අපි මෙතන ඇවිල්ලා කියන්න අවශ්‍ය නැහැ.
1: මම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා අපි ඒක සම්පූර්ණ වීඩියෝ එක YouTube එකේ තියෙනවා. මම මේකට මම රංජිත් මහත්තයා ඒක Facebook එකේ ඒ මේව එක දාන්න අපි ඉල්ලා සිටිනවා. එතකොට මේ ප්‍රේක්ෂකයෝ තීරණය කරයි කවුද හරි කවුද වැරදි කියලා. අපි සම්පූර්ණ වීඩියෝ එක ඒක අපි දන්න ඕක. අපි දන්නවා ගහනවා කියලා දන්නවා.
0: පුබුදු මොන වීඩියෝ
1: එකේ වීඩියෝ එක තියෙනවා.
0: පුබුදු සමාවෙන් පොඩ්ඩක්. පුබුදු මොන වීඩියෝ එක ගැනද ඔය කතා කරන්නේ? මාධ්‍ය සාකච්ඡාව දිවිච්ච වීඩියෝ ගැන.
1: මාධ්‍ය සාකච්ඡාවේ ඒකමාරේ වීඩියෝ එක තියෙනවා. අපි ලින්ක් එක දෙන්නම් පොඩ්ඩක් ඒක දාන්න. එතකොට කට්ටියටම මේ ප්‍රේක්ෂකයන්ටත් ඒක බලන්න පුළුවන්. එතකොට තීරණය කරන්න පුළුවන් කවුද හරි කවුද වැරදි කියලා. එතන මේ පොදු ප්‍රශ්න අහනවා. සාලිය මහත්තයා එතන හිටියමනේ තින්දා ඒ කියන්නේ දන්නේ නැහැ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ අපි මේ වීඩියෝ එක දාමු. නේ එතනින් එහාට මේ ප්‍රශ්නේ එතකොට ප්‍රේක්ෂකයෝ තීරණය කරයි.
0: ඔව් දැන් මෙතනදී මම නැවතත් මැදිහත් වෙන්න දැන් මාධ්‍ය සාකච්ඡාවක් විදියට සංවිධානය කරපු අවස්ථාවේදී මෙල්බර්න් වල සමහර මාධ්‍යයන් එය වර්ජනය කිරීමක් කරාද? එහෙම නැත්නම් ඔබ ඒ සමහර මාධ්‍යයන් වලට ආරාධනා නොකර සිටියද?
1: මෙහෙමයි අපි දැන් මෙහෙම එකක් තියෙනවානේ රංජිත් මහත්තයා. දැන් ලංකාවේදී හිරු එකට අපි කියන්නේ නැහැ මොනවා. හරි? ඒ වගේ මෙහි තියෙන මාධ්‍ය එකක් තියෙනවා. ඒ මාධ්‍යයට අපි යන්නෙත් නැහැ. ඒ මාධ්‍ය මඩ ගහන එක කරන්නේ. ඒතකොට කෙලින්ම අපි කියනවා මාධ්‍යෙත් ඒ මාධ්‍යයට අපි පෙනී සිටින්නෙත් නැහැ. අපි ඒගොල්ලන්ට ඉන්වයිට් කරන්නෙත් නැහැ. ඒගොල්ලෝ මඩ ගහන එක තමයි කරන්නේ.
2: එතකොට ඒකේ ස්වර්ණ FM ද
1: කිසිම මාධ්‍ය ඕ ඒක තමයි ඒ කිසිම මාධ්‍යයක් එක්ක අපි කිසිම ප්‍රශ්නයක් නැහැ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසම් කරන ඕනම මාධ්‍ය දැන් අපි ඒක ඔය වගේ ප්‍රශ්නයක් ඇති වෙලා අපි මං හිතන් 3EEE දෙකටත් පොඩි ඒකට ඉල්ලීමක් කරා ඒ ස්ටේෂන් එකට අපි මේවා කරලා එතකොට මං හිතන්නේ ඒගොල්ලෝ ඒක නිවැරදිව දැක්කා අපිට ඒක රිප්ලයි තියවලා දෙනවා ඒක හදාගත්තා ඒගොල්ලෝ ට්‍රේනින් කරා දැන් ඒගොල්ලෝ ඒ කියන්නේ යම් ප්‍රමාණයක නිවැරදිව ලකේට ඒක කරනවා මං කියන්නේ එහෙම නෙවෙන්න ඕනේනේ අපි අපි කියන්නේ මේක ඇතුලේ මාධ්‍ය ඇතුලේ ලංකාවේ තාම ඒක කරන්නේ මඩ ගහනවනේ ලංකාවේ ඒක කරන්නේ තාම මාධ්‍ය සංස්කෘතියක් හරියට හැදිලා නැහැ ඒකට අවශ්‍ය නීතිමය ආවරණයක් නැහැ මෙහෙමනේ මේ මෙහෙ තියෙනවා මෙහෙ බෝඩ්කාස්ටිං ඇට් එක තියෙනවා කමියුනිටි බෝඩ්කාස්ටිං ඇට් එක තියෙනවා ඇක්මන් එක තියෙනවා එතකොට ඒ වගේ අසාධාරණ විදිහට කවුරුත් පුද්ගලයෙක්ට එහෙම මඩ ගහන්න එහෙම කරන්න බෑ එතකොට එහෙම කරනවා නම් ඒකට ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ඉතින් ඒ නිසා අපි කියන්නේ අර අපි කියන්නේ අතීතයේ දැන් වෙලා ඉවරයි අපි කියන්නේ ඉදිරියට අපි ඉතාම සුබවාදීව මේ රට ඉදිරියට උස්සන්න මැදිහත් වෙන්න කටයුතු කරනවා. ඒකට ඔබ හැම දිනාමත් එකතු වෙන්න අපි ආරාධනා කරන්නේ ඒක. අපිට කිසිම මේකේ අර එහෙම කෑල්ලක් නැහැ කාගේවත්. අපි හිතන්නේ මෙහෙම මේ අපි පිටින් වැරදි වෙන්නේ නැහැ. අපි හරි ඔක්කොම දන්න. එහෙම කවදාවත් අපි හිතන්නේ අපි අපි අතින් අඩුපාඩු වෙනවා. අපිට උත්තර දෙන්නලා දෙනකොට අපි ඒක ගන්න සූදානම්.
0: මම කැමැති දෙවෙනි චෝදනාවට යන්න ඔබට පිළිතුරු දෙන්න පුළුවන්. පිළිතුරු දීමේ ආයිතිය පිළිගැනීම තමයි අපි මේ සාකච්ඡාව පවත්වන්නේ. දැන් මෙල්බන් වල ඉඳලා දැන් කවරෝ මාධ්‍යයකට රජය ඇමති කෙනෙකුගෙන් මාධ්‍ය සාකච්ඡාවක් ලබා ගන්න ඕනොත් එහෙම යම්කිසි ගැටලුවක් ගැන ප්‍රශ්න කරන්න ඕනොත් එහෙම ඒ ඇමතිවරයාට කතා කරාම ඒ ඇමතිවරයාට මෙල්බන් මාධ්‍යයකට කතා කිරීම පිළිබඳව යම්කිසි වාරණයක් ඉදිරිපත් කළා තියෙනවද මෙල්බන් ජාතික ජන බලවේගයේ කමිටුව හෝ ජනතා විමුක්ති පෙරමුණේ කමිටුව
1: නෑ රංජිත් මන්ද එහෙම එකක් නෑ මෙහෙම එකක් තියෙන්නේ දැන් බලන්නකෝ දැන් මෙල්බර්න් වලම කමියුනිටි රේඩියෝ දානේවා 10ක් විතර රේඩියෝ ඊට පස්සේ ටීවී චැනල් තියෙනවා 4ක් විතර හරි දැන් ඔය වගේම සිග්නි වලත් තියෙනවා හරි බ්‍රිස්බේන් වලත් තියෙනවා ඊව එච්චරම නෑ හැබැයි 4-5ක් තියෙනවා බ්‍රිස්බේන් වලත් තියෙනවා පර්ත් වලත් තියෙනවා දැන් ඉහිං තිබ්බ අහිං අපි ඔය එක මේ මයික්කදී ආපු එක තමයි දැන් කමියුනිටි රේඩියෝ එකට සාකච්ඡා දෙනකොට අපිට එකක් තෝරගන්න බෑනේ දැන් ඇත්තටම අපිට දැන් අපි දන්නා ඕගොල්ලෝ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසම් කරන අපිට හිතවත් ඒ වගේ මාධ්‍ය ඉතින් අපිට ඕගොල්ලන්ට විතරක් ඒක දෙන්න බෑ එතකොට අපිට අනිත් විරුද්ධ අයටත් දෙන්න වෙනවා ඉතින් අර අන් මේ ප්‍රශ්නේ නිසා ඉහින් කියලා තියෙනවා දැන් මෙහින් කවුරු හරි එහෙම ඉල්ලනවා නම් ඕගොල්ලන්ගේ ප්‍රාන්ත වලින් ඕගොල්ලෝ සම්බන්ධ වෙන්න අපිට පුළුවන් හැටියට අපි කරනවා දැන් මේ සැරේ චතුරංගාවහම ඔස් ටීවී එකෙන් අපිට එයාට කියලා තියෙනවා මෙහෙම ඉන්න කියලා චතුරංගා අපිට කතා කරලා කිව්වා මේ මේකක් තියෙනවා මොකද කරන්න කියලා අපි යෝජනා කරලා කියලා ඉවරලා එහෙම වෙලාවක් තිබ්බොත් ඒක අනිවාර්යෙන් කරනවා එහෙම කවුරුත් වාරණයක් දාලා මේකට යන්න බෑ එහෙම කියලා නෑ රංජිත් මහත්තයා කවුරුත් දැන් අර තියෙන ප්‍රශ්නේ දැන් මේක අර දැන් එහෙම ඒ කියන්නේ මෙන්න මේ රේඩියෝ එකට දෙන්න කියලා අපිට කියන්නත් බෑ මොකද ඒ වගේ කීපයක්ම තියෙන නිසා ඔන්න ඔහුම ප්‍රශ්නයක් තමයි එතන තියෙන්නේ
2: දැන් පුබුදු ඕකේ අනුර කුමාර දිසානායක අපේ ජනාධිපතිවරයාගේ පැමිණීම ඕස්ට්‍රේලියාවට ඒකෙදි තමයි ඕක ලොකුවට ඇතුලේ ඒකෙදි ඒකෙදි පැහැදිලිවම බොහොම ලොකුවටම සමාජය තුල කතිකාවක් නිර්මාණය වුණා මේ පොඩි මාධ්‍යයට දෙන්නේ නැහැ දෙන්නේ SBS වගේ සැලකිය යුතු මාධ්‍ය වලට පමණයි වෙන දෙන්නේ නැහැ කියලා මේක සත්‍යයක්ද
1: නෑ එහෙම නෑ ඇත්තටම අපිට මම ඉස්සෙල්ලා කිව්වේ මම ඔල් ජිස්ලා රංජිත් මාත් එක්ක කතා කරනකොටත් කියලා දිනවා අපිට අනුරසානායක සහෝදරයා ඉන්න වෙලාවේ අපේ පැත්තෙන් අතපසුවීමක් උනේ අපි ඒක සොයන විචනාත්මකව දැක්කසාවේ ඒ මොකද ඒක තමයි හේතුව දැන් අනුරසානායක සහෝදරයා මෙහි දවස් 3ක් හිටියානේ ඒතකොට අපිට කරන්න තිබ්බ එක දැන් අපි හිතුවෙත් නෑ මෙච්චර ඉල්ලීමක් එහෙම තියනවා කියලා අපිට කිව්වා මාධ්‍ය කීපකින් දෙන්න කියලා එන්න කියන්නේ ඒගොල්ලන්ගේ මාධ්‍යයට එකයි යන්න කියලා ඉතින් එතකොටත් අපි ප්‍රශ්නේ තිබ්බේ එහෙම මාධ්‍ය තුනක් විතර ඉල්ලුවාම අපිට වෙලාවක් නැතුව ගියා තුන පැත්තකට යන්න. එතකොට හැබැයි අපිට තිබ්බ වැඩේ තමයි අපින් අතවසුණු එක තමයි අපිට අර වගේ මීඩියා කන්ෆරන්ස් එකක් කරන්න තිබ්බා. එතකොට දැන් අපි එක සුවෙන්විචනාත්මකව දැක්ක අපි ඊළඟට ඊට පස්සේ තමයි මම අර මුලින්ම කිව්වේ අපි තීරණය කරා ඊළඟට ආයේ ප්‍රධාන සහෝදරයෙක් ඉනකොට ඒ වගේ අවස්ථාවක් අපේ මාධ්‍ය කට්ටියටම කියලා දෙනවා කියලා. දැන් ඊට පස්සේ තමයි විස් සහෝදරය එනකොට අපි ඒ සගල් එකේ හිටියා වෙලාවක් ගන්න. හැබැයි දැන් එයාගේ ඔගොල්ලෝ හැමිකිනාම දැක්කනේ එයාට මිහි ඉඳ තිබ්බේ එක පොඩි වරුවයිනේ පැය 4යි 5යිනේ ඉතින් එතකොට තමයි අපි අර සාකච්ඡාව දැම්මේ. පොදුවේ ප්‍රශ්න අහන ප්‍රමාණය දැන් ගොඩ දෙනෙක් ප්‍රශ්න අහනවානේ ඊට පස්සේ ඇත්තටම එතන හිටියනම් 15ක් විතර දෙනා ප්‍රශ්න යොමු කරා වෙන වෙනම යොමු කරා තමිල් අය යොමු කරා සිංහල අය යොමු කරා ඔක්කොම වෙන වෙනම යොමු කරා. හැබැයි දැන් ඒ කියන්නේ ඒ තරම් ප්‍රශ්න ප්‍රමාණයක් තියෙන හින්දා QR කෝඩ් එකක් දාලා ගහන්න කිව්වා. ඒතකොට කට්ටියටම ඒකට දාන්න පුළුවන්නේ. එතකොට ඒකේ උඩ ඉඳන් පල්ලෙහාට ඒකෙන් ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්.
2: ඒක තෝරගත්ත ප්‍රශ්න වලට විතරද උත්තර දුන්නේ?
1: QR කෝඩ් එක නෑ. හා ඒකම නෑ පොඩ්ඩක් සමහරක් ඒවා ඉතින් මිස් වෙලා තියෙනවා. ඒක ඉතින් අර එහෙම හිතලා නෙමෙයි.
2: ඔව් ඔබ ඔබ දන්නවා මේ නලින්ද ජයතිස්ස අපේ ප්‍රවෘත්ති මාධ්‍ය ප්‍රකාශක ඔහු මාධ්‍ය සාකච්ඡාවලදී ලංකාවේ තියෙන සියලුම මාධ්‍ය ඊළඟට සියලුම රජයේ ලියාපදිංචි මාධ්‍ය වලට එන්න අවසර දෙනවා. එතකොට ඔහු හැම කෙනෙකුටම අවස්ථාවක් දෙනවා කතා කරන්න. ඒක ඔබ දන්නවා. දැන් අපි ඒක පැත්තක තියමුකෝ. දැන් අපි කතා කරුවොත් දැන් පුපුදුලා ඉස්සර පුපුදු ඊළඟට අපි අනුරලීනගේ සහෝදරයා කට්ටියම ස්වර්ණ FM ගුවන් විදුලි නාලිකාවට පුද්ගලිකව ඇවිල්ලා සාකච්ඡා සම්මුඛ සාකච්ඡා සම්මන්ත්‍රණ වලට සහභාගී වෙලා තියෙනවා. දැන් ස්වර්ණ FM නාලිකාව ද්වේෂයෙන් හෝ ද්වේෂයෙන් කියන්නේ ඒක ඇත්තටම මාධ්‍ය සදාචාරය කඩකිරීමක්. ද්වේෂයෙන් යම් කිසි විදිහකට ඔබතුමන්ලාට අපහාසයක් උපහාසයක් කරලා තියෙනවද?
1: ඔව්නේ. ඒ දිගටම කරනවනේ ඉතින්. දිගටම කරනවා. ඒක මං කියන්නේ ඔයා දැන් රාලිය කියනවා ඒක කඩකිරීමක් කියලා. අපි හිතන්නේ කඩකිරීමක් කියලා. එහෙනම් හිරු එකටත් ඒ විදිහනේ. ලංකාවේ හිරු එකට අපේ කිසිම මාධ්‍ය මේ සහෝදරයෙක් කියන්නේ නැහැ. කිසිම කෙනෙක් අපි යන්නේ නැහැ ඒ හිරු එකේ බලය ඔය එක ප්‍රෝග්‍රෑම් එකටත් යන්නේ නැහැ. ඉතින් අපි කියන්නේ අපි හැබැයි මෙහෙමයි. අපි දැන් වුණත් කියනවා ඒ සහෝදරුන්ට ඒ කට්ටියට අපිව කන්ස්ට්‍රක්ටිව් කිසිම කරන්න. මඩ ගහන්න එපා. උදේ ඉඳන් හවසම අපි channel එක අහලා තියෙනවා. දැන් නම් අහන්නෙත් නැහැ ඇත්තටම. මේ ඒ කියන්නේ ඒක පටන් ගත්ත වෙලාව ඉඳන් අර තව ඉන්නවනේ මේ මොකද්ද පක්ෂයක මේ නියෝජිතේ කර. හරි ඒ මිනිස්සයව දාගෙන සම්පූර්ණ මඩ ගහන එකනේ කරන්නේ. අපි දැන් මෙහෙම අපි ඒකේ ඕක මග ඉතරයි තියෙන්නේ. අපි ඇත්තටම ඉස්සරහට ක්‍රියාමාර්ග ගන්නවා ඒ වටේට. ඉගෙන දෙන්න බෑනේ නේද
2: මේ. බොහොම ස්තුතියි මේ ඇත්තරම් පුපුදු. බොහොම ස්තුතියි මේ ඇත්තරම අපි මම අවංකවම අගය කරනවා. මම හිතනවා මාධ්‍ය ශිෂ්ත්‍රීන්ගේ සියලුම දෙනා අගය කරනවා ඔබගේ නායකත්වය සහ ඔබගේ මේ ඇත්තරම කියන ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදී විලාශය මම අගය කරනවා. ඔබට බොහොම ස්තුතියි පුපුදු. අපි ඔබට චෝදනාවක් එල්ල කරා. ඔබ ඒකට පැහැදිලිවම නිවැරදිව උත්තර දෙනවා කියලා අද ලක්මීරට එකතු වෙලා ලක්මීරත් එක්ක මේ කතා කළා. බොහොම ස්තුතියි පුපුදු සහෝදරයා. බොහොම ස්තුතියි. ඉතින් ජාතික ජනබලවේගයේ ඕස්ට්‍රේලියාවේ නිත්‍ය නියෝජිත වන පුපුදු නුවන් සමරවීර ඒත් එක්කම මෙතුමාට තියෙනවා ප්‍රොටෝකෝල් වල නොම්බර් එකේ අයිතිය මෙල්බන් වල. මෙතුමා තමයි ප්‍රොටෝකෝල් වලින් මොකද මෙතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුප්‍රාප්තික මන්ත්‍රීවරයෙක් මම දන්නේ තත්ත්වය තුළ ඔබතුමා ප්‍රොටෝකෝල් වල උඩම ඉන්නේ. ඒකින්ද ඔබව මම දන්නේ තත්ත්වය තුළ මම දන්නේ මම නිවැරදිද වැරදිද කියලා. ඒ තත්ත්වය තුළ ඔබතුමා ජනතා නියෝජිතයෙක් විදිහට තමයි අපි මාධ්‍ය විදිහට අපි සලකන්නේ. ඒක ඉස්සරහට ආරක්ෂා කරાવી කියන චේතනාවෙන් මං සමු ගන්නවා. ඔව් පොබුදු පොබුදු කතා කරන්න දෙන්න.
1: සුබද පොඩි එක මේ එහෙම යතරමත් තාලි මෙහෙම එහෙම මේව එකක් නැහැ. ඔයා දන්නවනේ අපි මේක ඇතුලේ වැඩ වෙන විදිය ඉතාම ප්‍රජාන්තවාදීව අපි කායකවත් එහෙම අමනාපයක් මේව එකක් නැහැ. දැන් අර උදාහරණයක් තව කිව්වොත් එහෙම අර මේව එකේදී පොඩ්ඩක් මතු වුණා අර ඔබතුමාගේ උන් මේ ඒ කියන්නේ දැන් මිහි කවුරු හරි ඕනම කෙනෙක් දැන් ඔය මේ මොනා හරි මීටින් එකක් කියන්නකෝ ඔය ප්‍රයිම් මිනිස්ටර්ත් එක්ක මීටින් එකක් කියලා හඳුන්නේ ති සහෝදරයාගේ සාකච්ඡාවේදී අපිට ආරංචි වුණා. හරි එතකොට දැන් අපිටත් කිව්වා මෙන්න මෙහෙම අවස්ථාවක් දෙන්න කියලා. ඒතකොට අපේ පැත්තෙන් අර තියෙන එක තමයි දැන් මොකක් හරි වැඩක් අපි ඕගනයිස් කරනවනේ සති මාසයකට ඉස්සෙල්ලා. එතකොට ප්‍රෝග්‍රෑම් එක දා ගන්නවා. දැන් බැරි වෙලා ඉතින් දැන් අපිට දැන් අපිට හෙට එන්නේ කියලා අද කියනවා මෙන්න මෙහෙම එක්කෙනෙක් ඉන්නවා ඒ වණ්ඩේ සෙට් එක ඒක වටිනවා ගොඩක් කියලා. ඉතින් දැන් අපි ඒක අගේ කිරීමක් කරන්න නැතුව නෙමෙයි. දැන් වැඩේ තියෙන්නේ අපිත් මෙහි ප්‍රෝග්‍රෑම් එක දාගන්නේ. එතකොට ටිකක් අමාරුයි අර විදිහේ එන්නේ. එතකොට මම යෝජනා කරා එහෙම මොකක් හරි තියනවා නම් පොඩ්ඩක් අපිට කලින් කියන්න. එතකොට අපිට ඒකත් මේක ඇතුළට දාගන්න පුළුවන් කියලා. අන්න එහෙම මිසක් අපි කොහෙවත්ම නැහැ මේක මේ අපි හරහා යන්න ඕනේ අපි ඉතරයි යන්න ඕනේ එහෙම කරන්න බෑනේ සාලිය. දැන් අපිට මේ වෙලාවේ ශ්‍රී ලාංකිකයෝ විදිහට ඇත්තටම පක්ෂ විපක්ෂ ඔක්කොම කට්ටිය මේකට දායකත්වය දෙනවනේ. දැන් අර ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් එකට ඔක්කොම ඇවිල්ලා තිබ්බනේ. දැන් මං කියන්නේ ඒක තමයි වෙන්න ඕනේ. ඒකක්වත් මේ අපි හරහා යන්න ඕනේ ජාතික ජනබල වේගේ හරි ජවිපේ හරි හරහා හරි අඩේ එල්පීපි මොකද්ද මේ ශ්‍රී ලංකා බිස්නස් ෆෝරම් එකත් එක්ක යන්න ඕනේ. එහෙම නැ ගොඩාක් දේවල් තිය ගොඩාක් කණ්ඩායම් ඉන්නවනේ. රාජතාන්ත්‍රිකව අපේ කොන්සල් ජෙනරල් ප්‍රදීපාටිසේරම් මිස් මැදිහත් වෙනවා. එතකොට ඇත්තටම ඒක ගොඩාක් කල්ලිඳන් කරන බිස්නස් ෆෝරම් එකක් තව තියෙනවා. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා බිස්නස් කවුන්සිල් කියලා. ඒක දැන් අවුරුදු ගානක තිස්සේ ඉතින් එන එකක්. ඉතින් ඒගොල්ලොත් මැදිහත් වෙනවා. එතකොට ඒ වගේම දැන් අර දැන් මෙහි ඉන්න දැන් ගොඩක් කන්ටැක්ට් තියෙන ඒ වගේ දැන් කීප දෙනෙක් ඉන්නවනේ. ඔය සීනස් කිචන් එකේ කණ්ඩායම් ඉන්නවා. එතකොට බමුණු සිංහ මහත්තයලා ඉන්නවා. දැන් ඒ වගේ ගොඩක් කණ්ඩායම් ඉන්නවා මෙහි. ඉතින් එතකොට ඒ හැම එක්කිනාටම සම්බන්ධතා තියෙන. එතකොට අර කටුගම්පල මහත්තයලා. එතකොට ඒගොල්ලෝ මේක යම් කාලයක් තිස්සේ මේක කරගෙන ආපු කට්ටිය. අපිට පක්ෂව හෝ විපක්ෂව. මේ විපක්ෂවත් ඉන්නවනේ ඒ වගේ. එතකොට අපි කවදාවත් හිතන්නේ මේක මේ ඒක ඔක්කොම දැන් මේ ජාතික ජනබල වේග හැදිලා මේකට ප්‍රොටෝකෝල් තියෙනවා. ඒ හරහා මේ හරහා තමයි යන්නේ. අපි හරහා තමයි යන්නේ. මං කියන්නේ එහෙම හිතුවොත් අපි මේ වැඩේ පරාජයයි නිසා. ඔව්
2: පැහැදිලිවම.
1: අපි හදන්නේ මේක උස්සන්නනේ මේ රටේ
2: හැමදේම.
1: මේ අපි ගොඩින් උස්සන්න පක්ෂ ආගම් ભેද මොනවත් නැතුව හැම එකම එකතු වෙලා මේක කරමු කියලා ආරාධනය තමයි අපි පැත්තේ ඇත්තටම තියන්නේ.
2: බොහොම ස්තුතියි. ඒත් එක්ක මං කාරුණික ආරාධනාවක් කරනවා ඔබ මේ ඔබ සියලු මාධ්‍යයට සහභාගි වෙන්න සියලු මාධ්‍යයට සහභාගි වෙලා ඔබගේ අදහස් ඒ මාධ්‍යත් එක්ක බෙදා ගන්න කියලාත් මං කරුණු කිල්ලනවා. ඉතින් ඔබට බොහොම ස්තුතියි ලක්මනස් සමග එකතු වුණාට. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි සමු ගන්නවා.
1: හරි බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.
0: ආයිබෝ. ස්තුතියි. ස්තුතියි පුබුදු. ඔව් ස්තුතියි. අපි බලාපොරොත්තු වෙනවා නැවත වතාවක් ඔබ සහ ජාතික ජනබල වේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සමග මේ වගේම සාකච්ඡාවක් ඉදිරිදිත් කරන්න. ස්තුතියි.
1: අනිවාර්යෙන් බොහොම ස්තුතියි. ඔස්සලා බඳුනට.

0: ගෙවුණු සතියේ වඩා කතාබාට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මවබිමෙන් ලක්මිහිරට
1: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 5 වෙනිදා සිට සියලු දිස්ත්‍රික් ආවර්තය වන පරිදි විශේෂ ජනරැලි මාලාවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු සඳහන් කළේ ඊට සමගාමීව ග්‍රාම නිලධාරී මසම්මට්ටමින් කොට්ටාස සභා ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන බවයි. කළුතර ප්‍රදේශයේදී මාධ්‍යවේදී අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස මහත්මයා මේ බව කියා සිටියා. මේ අතර එල්නිනෝ දේශකුණික බලපෑමට මුහුණ දීම සඳහා පත්කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිතුවේ සහ නිලධාරී කමිටුවේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. මේ වන විට බලපා ඇති එල්නිනෝ තත්ත්වයේ හමුවේ මතු ඇති ගැටලු විසඳා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සහ අනෙකුත් ජල අවශ්‍යතාවින්ම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපීමට ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී විමසා බලා තිබුණා. පසුගිය යලකන්නේදී පූර්ව සූදානමකින් යුතුව වගා කටයුතු සිදු කිරීම නිසා වගා හානි අඩු මට්ටමක පවතින බව කෘෂිකර්ම මාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දුන් අතර ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සහ සසු ජල අවශ්‍යතා සපුරාලීමට පියවර ගනිමින් සිටින බවද සඳහන් කළා. ඇති වී ඇති එල්නිනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට අමුහුදේ උෂ්ණත්වය තවත් සෙල්සියස් අංශයකින් පමණ ඉහළ ගොස් ඇදයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එල්නිනෝ බලපෑම සමග ඉදිරි මාස 8ක කාලයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර එල්නිනෝ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් බලපෑමට ලක්ව ඇදයි අපදා කලබලකාර මධ්‍යස්ථානයේ පවසනවා. එම මධ්‍යස්ථානයේ පෙන්වා දෙන්නේ එම දිස්ත්‍රික්ක 7ෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ක් වේලි කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති බවයි. එමෙන්ම පෞල් 25628ක පුද්ගලයන් 81865 දෙනෙකු එල්නිනෝ තත්ත්වයේ බලපෑමට ලක්ව ඇති බවද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා. පවතින වියලි කාලගුණ තත්ත්වයේ හැමුවේ පානීය ජලයේ හිඟවීම හේතුවෙන් බලපෑමට ලක්ව සිටින ජනතාවට ජලයේ බෙදා හැරීමේ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදු කරන බවයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් ධනන්සූරිය මහතා ප්‍රකාශ කළේ.
2: මේ වෙද්දී දිවයිනට බලපා තියෙන වියලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් වාර්තා වෙන දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ක පවුල් 25563ක පුද්ගලයන් 81605ක පිරිසක් පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා වෙනුවෙන් ජලය සපයා ගැනීමේ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව අපට වාර්තා වෙනවා. ඒ අනුව මේ වෙද්දී දිස්ත්‍රික්ක 7ක් ලෙස අපට වාර්තා වෙන විශේෂයෙන්ම වැඩිම බලපෑම අපට වාර්තා වෙන්නේ මොනරාංගල දිස්ත්‍රික්කයේ නැහි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7ක පවුල් 10264ක පුද්ගලයන් 33023කුත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත් වීමෙන් ඒ වගේම පළාත් පාලන ආයතන සහ ආරක්ෂක අංශවල සහයෝගයෙන් මේ වෙද්දී අවශ්‍ය ජලය බෙදා හැරීම කටයුතු මේ වෙද්දී ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම මේ වෙද්දී ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මීට පෙර අපි එක් පුද්ගලයෙකු සඳහා ජලය බෙදා හැරුණ ලැබී දවසකට ලීටර් 6ක ප්‍රමාණයක්. නමුත් මේ වෙද්දී ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපි එම ප්‍රමාණය ලීටර් 15ක් දක්වා වැඩි කරලා තියෙනවා.
1: මේ අතර දිවයිනේ තෙත්කලාපේ පිහිටි ප්‍රධාන ජලාශවල ජල මට්ටම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැතිවද වියලි කලාපේ ජලාශවල ජල ධාරිතාව සීග්‍රයෙන් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන්ම හම්බන්තොට, බඩකලපුව, මොණරාගල, මන්නාරම සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවල පිහිටි ඇතැම් ජලාශවල ජල ධාරිතාව මේ වන විට 30%ට වඩා අඩු මට්ටමක් දක්වා පහත වැටි ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. වාරිමාර්ග අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ දිවයිනේ ප්‍රධාන ජලාශ 74 සමස්ත ජල ධාරිතාව 36%ක් දක්වා පහළ වැටි ඇති බවයි. මේ අතර එළිනොතත්වයේ හේතුවෙන් ඉදිරි මහ කන්නේ ගොඩබෝග වගාව කෙරෙහි රජ අවධානය යොමු ඇති බව කෘෂිකර්ම මාත්‍ය නමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළා.
3: ඇතරම අපිට දැවන්ත වී අස්සනකුත් ඇවිල්ලා තියෙන්නේ. එතකොට කලින් කන්නේ වී තියෙනවා ගබඩාවල. ගොවින් ගවක් තියෙනවා. එතකොට වී වල අපිට දැන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ ප්‍රශ්නයක් නැති තත්ත්වේ තුල එන මහ කන්න අපි කලමනාකරණය කරනවා. සම්පූර්ණයෙන්ම වී වගාවට යනවාම වෙනුවට වෙනත් අතිරේක භෝග වලටත් ගොවියගේ කැමැත්ත අනුව යන්න.
1: එළිනෝ තත්ත්වයේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ඊට මුහුණ දීමට රජයට නිසි වැඩ පිළිවෙලක් නොමැති බවයි.
4: එල්නිනෝ ලානීනා කියන තාමත්ම අන්තවාදී කාලගුණික දේශගුණික තත්ත්වය ඉතිහාසයේ වෙන කිසිම දවසක ක්‍රියාත්මක නොවුණු ආකාරයට ජනතාවට විශාල වශයෙන් ප්‍රශ්න ගෙන දෙන ඒ කාලගුණික දේශගුණික තත්ත්වයක් බවට නිර්මාණය වෙයි කියන අනතුරු ඇඟවීම ජාත්‍යන්තර කාලගුණ මධ්‍යස්ථානය අනාවැකි පළ කරලා තිබෙනවා. ජාත්‍යන්තර සංවිධානයක් සංගණනයක් කරලා තිබෙනවා. අපේ රටේ දස ලක්ෂ ගණනක් ජනතාව දුප්පත්කම නිසා මහා දැවැන්ත සාගින්නකට මුහුණ දීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වෙයි කියන එක කරුණු හෙළි පිරිදරව් කරලා තිබෙනවා. ඒ දන දන රජයට මග හරින්න බෑ. මම දන්නේ නැහැ පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ඒව කතා කරලා තියෙනවද කියලා. තියෙනවද? කතා කරලා නැහැ කියන්නේ ඉතින් වැඩ පිළිවෙලකුත් නැහැ.
1: මේ අතර පවතින වියල කාලගුණයත් සමග ජල විදුලිය සීමා විය හැකි බැවින් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ඒවායේ ඉදිරි මිල ගණන් ප්‍රකාශයට පත් වීමට මහජන උපයෝගිතා කොමිසම පසුගියදා කටයුතු කළා.
5: අපි පුරෝගතනය කරලා තිබෙනවා ලබන වසරේ පළමු කාර්තුවේ විදුලි ජනන ධාරිතාවේ අඩු බව. එන්නේ ෂෝටේජ් එක පියවා ගන්න මෙන්න මේ බැටරි ස්ටෝරේජ් 450 මෙගාවොට් පද්ධතිය එකතු කරගන්න කියලා අපි මෙතනින් නියෝග කරලා තියෙනවා නැෂනල් සිස්ටම් ඔපරේටර් පද්ධති පානකට.
6: සූර්ය බලයෙන් පුරාජනීය බලයෙන් අපේ විදුලි නිපදවා ගන්න පුළුවන් අවස්ථාවක අපි තාමත් තාප ජනනයේ විදුලි ලබා ගන්නවා කියන එක සුදුසු තත්ත්වයක් නෙමෙයි. එක පැත්තකින් විදේශ විනිමය අපි අනවශ්‍ය විදිහට රටින් පිටට යනවා. පහුගිය කාල සීමාවන් වල විදුලි ගාස්තු දිහා බැලුවොත් අපිට පේනවා කිසියම් ආකාරයක උක්චාවචනයක් වෙනවා. වැඩි වෙනවා අඩු වෙනවා. එක පැත්තකින් අපි ගත්තොත් ඩීසල් ලෝකල් නිපලේ මිල ගණන් වැඩි වෙනකොට අපේ ටැරිෆ් වෙනස් වෙනවා. කිසියම් ආකාරයක අපිට පුළුවන් නම් ඔය තාප ජනනයේ අඩු කරගන්න අපිට පුළුවන් වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. විදුලි ගාස්තු කිසියම් ආකාරයක ස්ථාවර කරගන්න. ඒක සියලුම පාරිභෝගික කියන්නේ විශේෂයෙන්ම ව්‍යාපාරික කර්මාන්තන් සිටි තාමතේදත් වෙනවා.
1: පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චූදිතයන් 26 දිනකට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ විභාග උනඩුවේ තීන්දුව සැප්තැම්බර් මාස 22 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ මිනිස්තර මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ අතර රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණයේ මිනිස්තරවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව සංශෝධනය කිරීමට අදාළ 22 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රකාලීනිකය සංගමේ සභාපතිවරයා හා ලේකම්වරයා විසින්ද ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපතිවරයා දේශපාල අතකොළුවක් බවට පත්ව ඇති බැවින් ඔහු එම තනතුරෙන් ඉල්ලා සිටු බවට බල කරමින් පිරිස ශ්‍රී ලංකා නීතිඥ සංගමේ මුල ස්ථානයේ ඉදිරිපිට පසුගියදා නිහඬ විරෝධතාවයක නිරත වුණා.
7: අපිට බොහොම පැහැදිලි නීති සංගමේ සභාපතිවරයා මෙහෙවන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විපක්ෂීය කියන කණ්ඩායම්. නීති සංගමේ තියෙන්නේ දේශපාලන පක්ෂවල අතකොළුවක් වෙන්න නෙමෙයි. ඒ නිසා වහාම මේ තනතුරෙන් ඉල්ලා සිටින්නේ.
1: මේ අතර විවිධ පුද්ගලයන්ගේ ඕමනාව මත රජයේ ජනමත විචාරණයකට යාමට සූදානම් නැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
8: 22 ගැන අතිතරම් අපි කියලා තියෙනවා 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණම සියලු මිනිස්කාරවරුන්ගේ විශ්‍රාම වයස අවුරුද්ද 2කින් වැඩි කිරීම. ඒ නිසා ඒකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විනාශ කරන්න නැතුව කරන්න බෑ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තමයි තියෙන්නේ මහා අධිකරණය, ශ්‍රේෂ්ඨ අධිකරණ, අභියාචන අධිකරණය, ශ්‍රේෂ්ඨ අධිකරණය කියන අධිකරණ තුනේම මිනිස්කාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට ප්‍රතිපාදනය තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඉතින් ඒක විනාශ කරන්න නැතුව එයාගේ විශ්‍රාම වයස වැඩි කරන්න බෑ. 1978න් පස්සේ දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල මිනිස්කාරවරුන්ගේ විශ්‍රාම යන වයස 55 සිට 60 දක්වා වැඩි වෙලා තියෙනවා. හැබැයි මහාධිකරණ අභියාචන අධිකරණ ශ්‍රේෂ්ඨ අධිකරණ මිනිස්කාරවරුන්ගේ වයස වැඩි වෙලා නැහැ. ඒ නිසා අපි හිතනවා අරහා සමානවම ඉහළ අධිකරණවලත් වසර දෙකකින් වැඩි කරනවා. ඒ විතරක් නෙමෙයි අපි අග්‍ර මිනිස්කාරවරයාගේ සේවා කාලය වසර 6කට හෝ ඔහු 67 ඉක්මනව කියන තැනට සීමා කරලා තියෙනවා. ජනමත විචාරණ තියන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙන වගන්දි තියෙනවා. ඉතින් එහෙම නැති හැම එකටම කවුරුවත් ඉල්ලුවා කියලා ජනමත විචාරණ තියන්නේ නැහැ. ජනමත විචාරණයක් තියෙනවා. අර මෙතුමා ඇහුවා වගේ දැන් ඔය මේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන බොරු බිය හදන මිනිස්සු කියන්නේපයි අධිකරණයට වෙන ස්වාධීනත්වයට වෙන හානිය මොකද්ද කියලා. එහෙම කියන්නේ ඒගොල්ලෝ ඊට පස්සේ කියනවා මේක බැරිද ජනවාරි වලට කල් දා ගන්න කියලා.
1: සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාද 22 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
9: අපි ආණ්ඩුවට අභියෝග කරනවා 3-2 ඡන්දයෙන් ඔබ මේ අලුත් 22 වෙනි සංශෝධනය සම්මත කරනවා නම් ජනමත විචාරණයට එකඟ වෙන්න. ගිය සැරේ ලංකාවේ ඉහළින්ම අනුරකුමාර සරවැම මහත්තයා දිනපු අනුරාධපුර දිස්ත්‍රික්කේ ජනමත විචාරණ තිබ්බොත් අන්තයට පරාද වෙනවා. කොහොම හරි බලෙන් හරි ඉන්නවා කියලා කියන්නේ පෙරදෙනවා කියලා බය හිතෙච්ච නිසා සොහනගාවින් යනකොට අපි බය නැහැ යකෙකුටවත් කියලා කියන්නේ. හා ඒ කියන්නේ සොහනගාවට ගියහම බය දැනෙනකොටනේ ඒ කතා කියන්නේ.
1: මේ අතර යෝජිත 22 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ඊළඟේ තමිල් අරසු පක්ෂය අවධාරණය කරනවා. පසුගිය දා ප්‍රතිම පක්ෂයේ දේශපාල මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන සිටි බව සඳහන්. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කරන්නේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය ජනතා පරමාධිපත්‍යයට සම්බන්ධ බවයි. ඒ හේතුවෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ඊළඟේ තමිල් අරසු පක්ෂය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. වර්තමාන තරගකාරී සමාජය තුළ සහකම්පනය, සංයමය, සත්‍යගරුක බව සහ ආත්ම දමනය පෙරදරි කරගෙන කටයුතු කිරීමේ වැදගත්කම වෙනදාටත් වඩා අද තදින්ම දැනෙමින් පවතින බවත්, ගේ ජනතාව පංචශීලයෙහි පිහිටවමින් වෛරය හා ක්‍රෝධයෙන් තොර ආධ්‍යාත්මිකව පිරිපුන් ප්‍රජාවක් නිර්මාණය කිරීමේ විශාල බලකීමක් මහා සංඝරත්නය වෙත පැවරී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙලවිය පවසනවා. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය දාපති උත්සවයකට එක්වීමෙන් ඇය මේ බව සඳහන් කළා.
10: බුද්ධ ශාසනයේ උන්නතිය සහ සමස්ත සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් අපේ මහා සංගරත්නයේ ඉටු කරන කාර්යභාරය ඉතා වැදගත්. ඓතිහාසිකව මෙන්ම වර්තමානයේ අපගේ සංස්කෘතික, අධ්‍යාත්මික සහ සමාජීය පදනම සුරක්ෂිත කරන ප්‍රධාන නියාමුවන් වහන්සේලා වන්නේ උන්වහන්සේලයි. වර්තමාන තරඟකාරී සමාජය තුළ සහකම්පනය, සංයමය, සත්‍යකරුක බව සහ ආත්ම දමනය පෙරදැරි කරගෙන කටයුතු කිරීමේ වැදගත්කම වෙනදටත් වඩා අද සමාජයට තදින්ම දැනෙමින් තිබෙනවා. එවැනි සමාජයක ගිහි ජනතාව පංචශීලයේ පිහිටුවමින් වෛරයෙන් හා ක්‍රෝධයෙන් තොර අධ්‍යාත්මිකව පිරිපුන් ප්‍රජාවක් නිර්මාණය කිරීමේ විශාල වගකීමක්
1: ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පී නන්දා මාලනී මහත්මිය සිය ජීවන ගමනට පසුගිය දාස සමුදුන්නා. අභාවප්‍රාප්ත වන විට ඇගේ වයස අවුරුදු 82. අභාවප්‍රාප්ත වූ නන්දා මාලනී මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා නාවල විජය බහුමාවතේ පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කර තිබුණා. එහිදී ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, දේශපාලඥයන්, මහජනතාව ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. නන්දා මාලනී මහත්මිය අභාවයේ හේතුවෙන් රජය විසින් දින තුනක චෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට පියවරගෙන තිබූ අතර යනුව පසුගිය 21 වෙනිදා, 22 වෙනිදා සහ 23 වෙනිදා ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරුණා. ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවර පැවති ඩයමන්ඩ් ලීග් මල්ලකුඩා තරගාවලියේ 12 වන දිනේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා. පසුගිය දවස් අනුව මෙම තරගයේදී මීටර 88.14 දක්ෂතාවක් දක්වමින් ඔහු මෙම ජයග්‍රහණය හිමි කරගත්තා. එම ජයග්‍රහණයත් සමග රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් තරගාවලිය ත්‍රිත්වයකම පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත්ව සිටීම විශේෂත්වයක්. 23 හැවිරිදී රුමේෂ් තරංග පතිරගේ 2026 පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන්ද පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර ඒ පුදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව හිමි කරගත් 6 වෙනි රන් පදක්කම වෙනවා.
11: ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යලිත් ලබන සතියේත් ලක්මිහිරෙන් හමු වන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට.
12: මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි නිෂ්පාදන.
0: ගියුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමෙන්.